تاني نمرة تليفوننا 9415-1923، وعندنا زميلة أمورة قاعدة على التليفون.

ايوة اضرب تليفون 9 4 5 9 4 1 5 1 9 2 3 9 4 1 5 1 9 2 3.

0: 3ZZZ 92.3 FM.
1: Երեք Z Z Z 92.8 երեք FM մեգահերցի վրա են։

ਝਾਂਗਰਾ ਕਰਾ ਦੂੰ ਨਾਲੇ ਲੌਂਗ ਨਾ ਸੁਣੀ।

0: That's all, folks.
1: Se vidimo.
2: See you later, alligator.
3: In za konec jedli bomo bograč. Yum, yum.
2: Oi, oi.
4: Three Triple Z Radiothon.
5: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favorite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3ZZZ.com.au. Or call us now on 9415 1923. Thank you for your support.
3: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM. Broadcasting in your language.
6: The following program is in Sinhalese.
7: දරුවෙකුගේ මුලේ වර්ධනය ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපයන කින්ඩර් අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල්වලට මුදල් ඉතිරි කරමින් කින්ඩර් හිදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.go.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
3: Proud sponsor of 3ZZZ, 92.3 FM.
8: Rekha Tune, 2026. 3ZZZ, Meya, Obe Gwanuthili Nalikawai. Obe Handa, Obe Paniwideya, Obe Prajawa. Wasana Gannawak Pura, 3ZZZ Gwanuthili Sewaya. Lopura Visiri Thibena, Vividha Pradeshawalin. සංගීතය දැනුම සහ ජනහන ඔබ වෙත ගෙනෙන ලදී. 92.3 FM ඔස්සේ මෙල්බන් නුවර සිට ප්‍රජා ගුවන්විදුලියක් ප්‍රජාවකගේ සහභාගිත්වයෙන් තොරව පවතින්නක් නොවේ. මේ ඔබේ හඬ ලොවට ඇසෙන්නට සැලසීමේ වාරයයි. අදම 3ZZZ රේඩියෝ තුන් වැඩසටහනට සහාය වන්න. එමගින් විවිධ සංස්කෘතීන් නියෝජනය කරන මෙම ප්‍රජා ගුවන්විදුලි සේවාව අඛණ්ඩව දේශීය සහ සාර්ථක පවත්වාගෙන යාමට දායක වන්න. මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරංග ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94.15.19.23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජා ගුවන්විදුලිය සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
7: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
3: Proud sponsor of 3ZZZ, 92.3 FM.
7: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර, ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර, ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
3: Proud sponsor of 3ZZZ, 92.3 FM.
9: Every culture,
3: every voice,
9: every day.
3: 3ZZZ.
10: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: නැවතවතාවක් අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ උදෑසනක් කියලා මෙල්බර්න් උර ජීවත් වෙන ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඔබ සැමට. ඉතින් සිංහල භාෂාවෙන් මේ වැසටහන පටන් අරගෙන දශක කිහිපයක් මේ වෙනකොට. ඉතින් තවදුරටත් මේ ප්‍රජා සත්කාරක සේවාව පවත්වාගෙන යන්නට ඔබේ දායකත්වය ඇවැසි, ඒ වගේම ඔබේ දායකත්වය අපි ඉල්ලා සිටින ආයාචනා කරන මොහොතටයි මේ අද පැමිණලා තියෙන්නේ. ඔක්තෝබර් මාසේ වෙන් කරලා තියෙන්නේ රේඩියෝ තෝනේ පවත්වන මාසයේ හැටියට.
1: You're listening to 92.3 FM, Radio 3 Triple C.

අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ ඩැන්නිනෝන් නිසල අරණ භාවනා මධ්‍යස්ථාන අධිපතිනි ගරුතර පූජ්‍ය පොල්චින්තා මෙහෙණින් වහන්සේ විසින්.

0: नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् तिरुवन् सरणाई ඉතින් අද දවසේ ධම්මචින්තාවෙන් මම හිතුවා සාකච්ඡා කරන්න මේ සතිය යෙදිලා තිබුණ ලෝක ගුරුවරු සමරන දිනය ඒ වගේම ළමා දිනය. ඉතින් මේ දෙක එකට සම්බන්ධයි. ගුරුවරයෙක් තමයි දවසක දරුවෙක්ව ගුරුවරයෙක් කරන තැනට පත් කරන්නේ. ඉතින් අපි දන්නවා මේ ජීවිතයට ආලෝකයක් ලබලා දෙන්නේ ගුරුවරු ඉස්කෝලේ උගන්වන ගුරුවරු විතරක් නෙමෙයි දෙමව්පියෝ වැඩිහිටියෝ හැමෝම මං හිතනවා ගුරුවරයෙක් සමාජයේ අපි සියලු දෙනාම ගුරුවරයෙක් වෙලා තියෙනවා. කවුරු හරි කවද හරි දවසක කෙනෙක්ට වැරද්ද වැරද්ද හැටියට තේරුම් කරලා හරිදේ හරිදේ හැටියට තේරුම් කළා වැරද්දෙන් මිදිලා හොඳ දේ කරන්න ඒ ගුණ යහපත් මනුස්සකම් වඩා ගන්න ගුණ යහපත් සමාජයක් බිහි කරන්න මම හිතන්නේ අපි හැමෝම දායක වෙලා තියෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා මුලින්ම ලෝකේ ඉන්න සියලු මේ ගුරුවරුන්ට විවිධ වර්ගයේ අවශ්‍ය කරන්නේ ශක්තිය ධෛර්ය සියලු භාග්‍ය ලැබිලා මේ සමාජයේ සුබ යහපත් සමාජයක් බවට පත් කරගන්නේ දරුවන්ව ඒ වගේම අනික් සියලු දෙනාව එතනට මඟ පෙන්වන්න ඒ අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ අයටත් සිත සාන්තිය සැනසීමක් මුදා වේවා ඒ කරන සේවයට කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම 3ZZZ රේඩියෝ එකේ රේඩියෝ තෝන් එක මේ දවස්වල තියෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ වැඩ කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මේ අහන ඔබ සැමත් ඒ අවශ්‍ය කරන මුදල් කාලය ධනේ ශ්‍රමය දීලා මේ සමාජ සේවාවන් තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්න ඔබගේ පූර්ණ සහයෝගය ලබා දෙත්වා කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සේවාවන් කරගෙන යන ඒ 3ZZZ සේවයේ ඉන්න සියලු කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා. මේ වගේ දෙයක් තියෙන නිසා තමයි අපිට සමාජයේ මේ විදිහට ආමර්ථනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපේ යුතුයකමක් වගකීමක් මෙව්වා එක දිගට පවත්වාගෙන යන එක අඛණ්ඩව. ආයි එනවා නම් අපි ගුරු දිනයට. අපි දන්නවා අද කාලේ ලෝකේ ගුරුවරුන්ට ලේසි වෙලා නැහැ ඒ කරන්න තියෙන කාර්යය කරන්න. මොකද හේතුව බටහිර රටවල් වල ආකල්පේ තමයි I me myself it's all about my rights. හැබැයි අපි ආසියාතික රටවලින් එන්නේ පරාර්ථය වඩාගෙන පරාර්ථය දුරු කිරීම පිණිස වැඩ කරන්න. ඒකට දෙමව්පියෝ ගුරුවරු වැඩිහිටියෝ හැටියට පොඩි දරුවෙක් වේවා කවුරු හරි වැරද්දක් කරනවා දැක්කම වැරද්ද වැරද්ද හැටියට අපි ටක් ගාලා පෙන්නලා දීලා ඩිසිප්ලින් කරන්න බලනවා. හැබැයි මෙහෙදී එහෙම ඩිසිප්ලින් කරන්න ගියාම ඉස්කෝලවල ගුරුවරු දෙමව්පියොත් ලොකු ප්‍රශ්න වලට මූණ දීලා මම දන්නවා නීති මාර්ගයට පවා යන්න වෙච්ච වෙලාවල්. ඉතින් අපි මේ රටවල් වලදී හරි පරිස්සමට ඕනේ මේ ආකල්පවල තියෙන වෙනස නිසා වැඩ ටික කරගෙන යන්න අපිත් අමාරුවේ වැටෙන්නේ නැතුව අනික් අයට උදව් කරද්දී අත දෙද්දී හොඳ වෙන්න. ඉතින් මෙතනදී මට මතක් වෙනවා බුදුජාන් වහන්සේ අපිට අවවාද අනුශාසනා කරලා තියෙනවා මෙන්න මේ අෂ්ට ලෝක ධර්මයේ හමුවේ. අපේ පෙර කුසල් අකුසල් එක්ක අපිට ගොඩාක් දේවල් වලට මූණ දෙන්න වෙනවා. එතකොට මේ අෂ්ට ලෝක ධර්මය අපිට තෝර බේරන්න බෑ. අපිට කැමති කැමති දෙයට විතරක් ජීවිතේ මූණ දෙන්න බෑ. අපිට එක එක විවිධ වර්ගයේ පුද්ගලයෝ මූණ ගැහෙනවා. විවිධ වර්ගයේ අවස්ථා වලට මූණ දෙන්න වෙනවා. එතකොට සමහර අවස්ථා වලදී අපි අර කැමති පැත්ත කැරකෙනවට වඩා අපිට නිඳා එන, අපහාස එන, පාඩු වෙන, අසාධාරණ වෙන, දුක එන, අපකීර්තියන තැන්වලට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුජාන් වහන්සේ පෙන්නලා දෙනවා මේ පෙර අකුසල කර්මයන් නිසා අපිට මේ දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙද්දී අපි නැවතත් එවැනිම හෝ ඊට වඩා දරුණු අකුසල කර්ම වෙන විදියට නැති ලෝභ දෝෂ මෝහ වැඩෙන විදියට අපි ඒවට මුණ දෙන්න යන්න හොඳ නැහැ. අපි ඒ වෙලාවේදී තියෙන අකුසල දුරු වෙලා ඒ ණයවල් ගෙවිලා ඒ පරණ ගනුදෙනු ඉවර කරගෙන නැවත හදාගන්න කර්ම අපි හදාගන්න ඕනේ කොන්ෂස්ලි කුසල කර්මවල පැත්තේ ඉඳලා දස පාරමිතා වැඩෙන විදියට. කරණීය මෙත්ත සූත්‍රයේ මංගල සූත්‍රයේ කියලා දීලා තියෙන හොඳ ගුණයන් වඩාගෙන ඉවසීම, මෛත්‍රිය, කරුණාව, දයාව, උපේක්ඛාව කියලා මේ මහා ගුණයන් තියෙනවා අපි වඩන්න ඕන. ආන්නේ ගුණයන් වල ඉඳගෙන තමයි අපි අර පරුණ කර්ම ගෙවිලා යන්න ඕන දෙන්න ඕනේ අලුත් කර්ම හදාගන්නේ නැතුව. ඉතින් බුදුජාන් වහන්සේ පෙන්නලා දෙන ධර්මයේ මට මතකයි තා සංක්ෂිප්ත විදිහට අපේ ආරාන්නේ ප්‍රශ්නයක් තිබිච්ච වෙලාවක අපේ බෙල්ලන නායක හාමුදුරුවෝ මට අනුශාසනා කරනවා මෙහෙම මෙහෙණින් වහන්සේ අනුන්වත් නැහන් නැතුව තමුණුත් නැහෙන් නැති විදිහට උනේ ප්‍රශ්න විසඳගන්න කියලා. ඉතින් ඒකේ කොච්චර ඇත්තක් තියෙනවද බලන්න අපේ පරණ කර්ම ගෙවෙද්දි අපි ඒව විසඳ ගන්න ඕනේ නැවත ලොකු අකුසල කර්ම වෙන විදියට රටත් ජාතියත් ආගමත් නැති වෙන විදිහට නෙමෙයි, ඒවට හානියක් වෙන විදිහට නෙමෙයි, අනුන්ටත් තමුන්ටත් හානියක් නොවන විදිහට තමයි අර මේ මෛත්‍රී සහගතව කරුණාවෙන් යුක්තව දුරදිග බලලා සසරේ අපි මෙතන විතරක් නෙමෙයි මේක මහා දිග සසර ගමනක්. ඒ සසර ගමන යද්දි තව තව අමාරුවේ වැටෙන්න, මේ අපායට වැටෙන්න ඉන්න අය අපායට නොවැටි ඉහළට යන විදිහට, ආලෝකයෙන් ආලෝකය යන විදිහට ජීවිතයට මූණ දෙන්න ඕනේ, ශක්තිය ධෛර්යය හදා ගන්න ඕනේ, මේ මනුස්සකමත් එක්ක අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න ඕනේ කියලා ධර්මානුකූලව මේවා කරන්නේ කියලා අපිට අවවාද කරනවා. ඉතින් මං හිතනවා දෙමව්පිය ගුරුවරු වැඩිහිටියෝ හැටියට අපි උත්සාහ කරමු මේ විදිහට ධර්මයත් එක්ක ජීවත් වෙන්නත්, ඒ වගේම දරුවන්ටවත් ඒ පාරට ගෙනා ගන්න. හොඳයි, එහෙමනම් ඔබ සෑම සිරු දිනාටත් ආශිර්වාද කරනවා, උතුම් නිවනම වේවා කියලා. තෙරුවන් සරණයි.
1: අද කිතුබැති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
2: සහෝදර සහෝදරියනි, අද දින සමිදන්නන් වහන්සේගේ සුපොත තුළ අපිට ඉදිරිපත් කරන්නේ මහා මංගල භෝජනය නැමැති උපමා කතන්දරයයි. සමිදන්නන් වහන්සේ මංගල භෝජනයක් පිළියෙල කරන්නේ අපි හැම කෙනෙක්වම ඒ මංගල භෝජනයට හවුල් කරගන්නට. උන්වහන්සේගේ ඉගැන්වීම් තුළ අපි හැම කෙනෙක්ම ඉතාමත්ම පැහැදිලිව දැකලා තියෙනවා උන්වහන්සේ හැම කෙනෙක්වම කැඳවනවා. ලොකු, පොඩි, උස්, මිටි, පහත් කිසිම තරාතිරමක් නොබලා උන්වහන්සේ මේ හැම කෙනෙක්වම කැඳවනවා. මෙම උපමාව තුළ මේ රජතුමා තමන්ගේ පුතාගේ සර්ණ මංගල්‍යයට අමුත්තන්ව කැඳවනවා, තමන්ගේ දාසයන්ව යවනවා මේ අයව කැඳාගෙන එන්නට. මේ දාසයන්ට ආරාධිතව මොනවද කරන්නේ? ඒ අයව මරලා දානවා. රජතුමා උදහස් වෙලා තමන්ගේ යුද්ධ සේනා යවලා මේ මිනිමරුවන්ව ඝාතනය කරනවා. මොනවද ප්‍රේමවන්තේනි, අපි හැම කෙනෙකුටම ලැබෙන පණිවිඩය? ජේසුස් වහන්සේ හැම කෙනෙක්වම ගලවා ගන්නට උන්වහන්සේගේ නියෝජිතයන්ව මේ ලෝකයට එව්වා. රජවරු, දිවැසිවරු, මේ හැම කෙනෙකුටම මොනවද අත්තුනිරුනම? මරණය. තමන්ගේ පුත්‍රයාම මේ ලෝකයට එවනවා, තමන්ගේ පුත්‍රයාවත් මරලා දානවා. ප්‍රේමවන්තේනි, ගැලවීමේ සැලැස්ම මෙතනින් අවසන් වෙනවද? කොටින්ම නැහැ. ගැලවීමේ සැලැස්ම මෙතනින් අවසන් වෙන්නේ නැහැ. සම්බිදානන් වහන්සේ සුපුත තුල පවසනවා, නැවතත් මන්සන්ධි වලට ගිහිල්ලා හමු වෙන හැම කෙනෙක්වම ආරාධනා කරනවා කියලා. තමන්ගේ සේවකයෝ මේ ජනතාව රැස් කරනවා මංගල භෝජනයේ සඳහා. රජතුමා හැම කෙනෙක්වම නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණය කරන අතරතුර දකින්නවා එක් පුද්ගලයෙක් මංගල්‍යයට නුසුදුසු ඇඳුමකින් පැමිණ තියෙනවා. ඔහුට ලැබෙන දඬුවම කුමක්ද? අත්පා බැඳලා පිටත අන්ධකාරයේහි දමන්නට කියලා. ස්වාමින් වහන්සේ, අද දවසේදී අපි හැම කෙනෙකුටම පවසනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, බොහෝ දෙනෙක්ව කැඳවනවා, නමුත් තෝරාගනු ලැබුවෝ ස්වල්පයක් පමණයි කියලා. ඔබ ජීවිතයේ ඔබ කැඳවීමක් ලැබලා ඇති, හැබැයි ඔබව තෝරාගෙන පත් කරගෙන තියෙනවාද සම්විධානන් වහන්සේ? ඔබගේ ජීවිතේ ඔබගේ හෘද සාක්ෂියට එකඟව ඔබට ඒ දේ කියන්නට පුළුවන් වෙන්නට ඕන. සම්විධානන් වහන්සේගේ මංගල භෝජනයට සහභාගී වෙන්නට නම් අපිට අවශ්‍ය සුදුසු ඇඳුම කුමක්ද ප්‍රේමවන්තේනි? අපිට අවශ්‍ය සුදුසුකම් මොනවද? අපි මිනිස්සු හැටියට මේ ලෝකේ ජීවත් වෙන්නට ඕන. එකිනෙකාට උදව් කරමින් සක්‍රමේතු ජීවිතයක් අපි ගත කරන්නට ඕන. සම්විධානන් වහන්සේගේ භෝජනයට අපි නිතර නිතර සහභාගී වෙන්නට ඕන. උන්වහන්සේත් සමග ගැඹුරු සම්බන්ධතාවයක් තියෙන්නට ඕන. එවිට තමයි අපි හැම කෙනෙකුටම දැනෙන්නේ සම්විධානන් වහන්සේ අප සමග සිටින බව. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අපිට දෙන කැඳවීම අපිට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ අන්න එවිටයි. එසේනම් ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි හැම කෙනෙක්ම ඒ දේව රාජ්‍ය සඳහා සුදුසු ඇඳුමක් අපි ඇඳගනිමු. සම්විධානන් වහන්සේ, අපි හැම කෙනෙකුගේම ජීවිතේ අපිට වරදින අවස්ථාවන් වල ඒ වැරද්ද පෙන්නලා දෙනවා. ඒ වගේම අපි ඒ වරද නිවැරදි කරගන්නට ඕන. අද දවසේ අපි සම්විධානන් වහන්සේගෙන් ඉල්ලන්නේ අන්න ඒ දේ. උන්වහන්සේ එය අපිට අනිවාර්යෙන්ම බාර දෙන බව අපි විශ්වාස කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.
3: You're listening to 92.3 FM, Radio 3000.
4: මේ 3000 ගුවන්විදුලියේ සිංහල සේවය. FM 92.3.
5: අපේ සුන්දර පාසල්විය නැවත මතක් කර දෙන මෙම ගීතේ ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්, ගීපද බණ්ඩාර ඇහැලියගොඩ, සංගීතය ආචාර්ය රෝහණ විරසිංහ.

0: ಅದರ ನಿಯಮಿತ ಸಮಾಜ ನಿವೇದನ.
1: ಶಾಕ್ಯಮುನಿ ಸಂಬುದ್ಧ ವಿಹಾರೆ ಬೆರಿ ಮಸ್ಕಾಲೇ ಸೆಮ ಸೆನ್ಸುರಾದಾ ದಿನಕಮ ಸವಸ ಪಹಟ ಭಾವನಾ ವೆಡಿಸಟಹನ ಆ ಪೂಜಾವೆನ್ ಪಸು ರಾತ್ರಿ ಅತಟ ಧರ್ಮದೇಶನಾ ಮಾಲಾವಕ್ ಪ್ಯಾತ್ವೇ. ಮಸ್ಕಾಲೇ ಸೆಮ ಬೃಹಸ್ಪತಿಂದಾ ದಿನಕಮ ರಾತ್ರಿ ಅಟಟ ಧರ್ಮ ಸಾಕಾಚ್ಛಾವ ಪ್ಯಾತ್ವೇ. ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದ ಆಮತನ್ನ ವಿಹಾರಸ್ಥಾನ ಅನುಹತಾಯಿ ಬಿಂದುವಾಯಿ ದೆಕಾಯಿ ಹಯಾಯಿ ದೆಕಾಯಿ ಹತಾಯಿ ಪಹ ಧಾಮ್ ನಿಕೇತನೆ ಯುರೋ. ಪಸ್ಕಾಲೇ ತುಲ ಸೆಮ ಇರಿದಾವಕಮ ಪಸುರು ಪಹೇಸಿತ ಹಯದಕ್ವಾ ಧರ್ಮದೇಶನೇ ಪ್ಯಾತ್ವೇ. ದಾಮ್ ನಿಕೇತನೇ ಇದಿರಿ ವೆಡ್ಸಟ ಹಂಕೆಲ ಗಸ್ಮ ವಾರ್ಷಿಕ ಸೆತ್ ಪಿರಿತ್ ದೇಶನೆ ಅಕ್ಟೋಬರ್ ಮಸು ವಿಸಿ ಹತ್ತರವೇನ ಸೆನ್ಸುರಾದ ಪಸುರು ಪಹೇ ಸಿಟ ರಾತ್ರಿ ದಹಾಯ ದಕ್ವಾ ಕಠಿಣ ಮಹಾಪಿಂಕಮ ನವೆಂಬರ್ ಮಸ ಅಟವೇನ ಇರಿದಾ ಪೆರೂರು ಅಟೈ ತಿಹಟ ಆರಂಭವೇ. ಎದಿನಟ ವೆಡಮ ಕರ್ನ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೇಲಾಟ ಪಿರಿಕರ ಪೂಜಾ ಕಿರೀಮಟ ಬಲಾಪುರತ್ತು ವನ ಪಿನ್ಮತುನ್ ಪಹತ ಅಂಕೆಟ ಕಥಾಕರ ಪಿರಿಕರ ವೆಂಕರವಾ ಗನ್ನ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದಹಾ ಅಮತನ್ನ ಮಾಲಾ ಬಿಂದುವೈ ಹಾರಸಿ ಏಕಾಯಿ ನಮಸಿಯ ದಾಹತಾಯಿ ಪನ್ಸಿಯ ಹೆಟ. ಧಮ್ಮದೀಪ ಭಾವನಾ ಮಧ್ಯಸ್ಥಾನೆ ಡೆಂಡಿನೋಂಗ್ ವಸ್ಸಾನ ಕಾಲೇ ತುಲ ಸಿದ್ದು ಕರ್ನ ಪಿಂಕಾಂ ಅಕ್ಟೋಬರ್ ದಾಹತ್ವನಿದ ಮಾಸಿಕ ಸೀಲ ಭಾವನಾ ಉದಯ ನಮೇ ಸಿಟ ಸವಸ ಪಹ ದಾಕ್ವಾ ಅಕ್ಟೋಬರ್ ವಿಸಿ ಹತ್ತರವನಿದ ರಾತ್ರಿ ಹಟಟ ಧರ್ಮ ದೇಶನಾವ ಅಕ್ಟೋಬರ್ ತಿಸ್ಸೆಕ್ವನಿದ ವಿಶೇಷ ಭಾವನಾ ವೆಡ್ಸಟಾನ ಉದಯ ನಮೇ ಸಿಟ ಸವಸ ಹತ್ತರ ದಾಕ್ವಾ ರಾತ್ರಿ ಹತಟ ಅಟವಿಸಿ ಬುದ್ಧ ಪೂಜಾವ ಪ್ರಯತ್ವೇ ಬಡಿ ವಿಸ್ತೃತ ಸಂದ ಅಮತನ್ನ ಭಾವನಾ ಮಧ್ಯಸ್ಥಾನ ಅನುಹತಾಯಿ ಅನುಹತರಾಯಿ ಅನುಹತರಾಯಿ ಅನುದೆಕ ರಾಕ್ ಬ್ಯಾಂಕ್ ಪಾರಮಿತಾ ಬೌದ್ಧ ವಿಹಾರಸ್ಥಾನೆ ಅಕ್ಟೋಬರ್ ಮಸದಾಹತ್ತನೇ ಸೆನ್ಸುರಾದ ರಾತ್ರಿ ಹಯ ಸಿಟ ರನ್ವೆಲಿ ಸಾಯ ಗೀ ಸಮಾಧಿಯ ಕೀಶ್ಬರೋ ಬ್ಯಾಂಕ್ ಸಿಯಾ ತಿಯೇಟ ಹಿದಿ ಪ್ಯಾತ್ವೀಮಠ ಸಂವಿಧಾನೆ ಕುಟತಿಬೇ. ಅಕ್ಟೋಬರ್ ವಿಸಿ ಹತ್ತರವೇನ ಸೆನ್ಸುರಾದ ಉದಯ ಅಟ ತಿಹೇ ಸಿಟ ಸವಸ ಹತ್ತರಾಯ ತಿಹ ದಕ್ವಾ ವೆಡಿಹಿಟಿ ಸೀಲ ಸಮಾಧಾನೆ ಸಿದುವೆ. ಮೆದಿನಮ ಎನಂ ಅಕ್ಟೋಬರ್ ವಿಸಿ ಹತ್ತರವೇನ ಸೆನ್ಸುರಾದ ಸವಸ ಹಾಯಟ ವಿಸಿ ದರುದರಿಯಂಟ ಆಶೀರ್ವಾದ ಪೂಜಾ ವಕ್ಸಿದುವೆ. ಅಕ್ಟೋಬರ್ ತಿಸ್ಸೆಕ್ವೆನ್ ಸೆನ್ಸುರಾದ ಮಾಸಿಕ ಧರ್ಮದೇಶನೆ ರಾತ್ರಿ ಹತೈ ತಿಹೇ ಸಿಟ ಪ್ಯಾತ್ವೆ ಬಡಿ ವಿಸ್ತರ ಸಂದ ಅಮತನ್ನ ವಿಹಾರಸ್ಥಾನ ಅನುಹತಾಯಿ ಹತ್ತಲಿಸ್ ಹತಾಯಿ ದಹನಮಯಾಯಿ ಬಿಂದುವಾಯಿ ದೆಕ
2: ಕೀಸ್ಪುರು ಧಮ್ಮಸರ್ಣ ದಹಂ ಪಾಸಲ ಸಹ ಸಿಂಹಲ ಪಾಸಲ ತರುವನಿಟ ಬುದು ದಹಮ ಯಹಪತ್ ಸಾರ ಧರ್ಮ ಬೌದ್ಧ ಸಂಸ್ಕೃತಿ ಹಾ ಸಂಪ್ರದಾಯ ಪಿಳಿಬಂದ ದನುಮ ಲಬಾದೀಮ ಮೆನ್ಮ ಸಿಂಹಲ ಭಾಷಾವ ಕಿಯವೀಮ ಲಿವೀಮ ಸಹ ಕಥನೆಯ ಪ್ರಗುಣ ಕರ ಗನೀಮಟ ಅವಸ್ಥಾವ ಸಲಸಾದೀಮ ನಿಮ ಪಾಸೆಲ್ವಲ ಅರುಮುನಾಯಿ ನಮ ಸಿಸುನ್ಗೆ ಲಿಯಾಪದಿಂಚಿಯ ಸಂದಹ ಪಸುರು ಎಕಟ ವಿಹಾರಸ್ಥಾನೇಟ ಪ್ರಮಿಣನ ಲೆಸ ಕಾರುಣಿಕವ ಧರ್ಮಮು ದಹಂ ಪಾಸಲ ಪಸುರು ಎಕೈತಿಹಟ ಆರಂಭವನ ಅತರ ಸಿಂಹಲ ಪಾಸಲ ಪಸುರು ತುನಾಯಿ ಪಹಲವಟ ಆರಂಭವೇ. ಒಬ್ಬಗೆ ದೂದರುವನ್ಗೆ ಆಧ್ಯಾತ್ಮಿಕ ಸದಾಚಾರಾತ್ಮಕ ಸಹ ಭಾಷಾಮಯ ದೀವನುವ ಸಂದಹ ಅಪ ಸಮಗ ಎಕ್ವನ ಲೆಸ ಗೌರವೇನ್ ಆರಾಧನಾ ಕರಮು. ಮಹಾಮೇವನಾವ ಸಿಂಹಲ ಲ್ಯಾಂಗ್ವೇಜ್ ಸ್ಕೂಲ್ ಮೆಲ್ಬರ್ನ್ ಶ್ರೀಲಂಕಾವೆನ್ ಮೆರಟ ಫೆಮಿನ ಸಿತ್ನ ಬಹೋ ಪೌಲ್ ಅಪವಿಸಿನ್ ದರುವನ್ ವೆನುವೆನ್ ಪವತ್ವಾಗಿನ ಯಾನ ಸೇವಾವನ್ ಪಿಲಿಬಂದ ತವಮತ್ ದನುವತ್ ನೋವಿ ಸಿಟಿಯ ಹಕ್ಕಿ ಎಬವಿನ್ ಒಬ್ಬಗೆ ಜ್ಞಾತಿಗುಗೆ ಮಿತ್ರಗುಗೆ ಹೋ ಹಿತವತುಗೆ ದರುವೆಗುಟ ಮೆಮ ಪಟಿನ ಅವಸ್ಥಾವ ಪ್ರಯೋಜನವತ್ ವೇಯಿ ಉಬ ಸಿತನ್ನೇ ನಾಂ ಅಪಗೆ ಇರಿದ ದಹಂ ಪಾಸಲ್ ಪಿಲಿಬಂದ ಓನ್ ದನುವತ್ ಕನ್ನಮೆನ್ ಕಾರುಣಿಕವಿಲ್ಲಾ ಸಿಟಿಮು ಒಬೇ ದರುವಾಟ ಪಿನ್ವತ್ ಸ್ವಾಮಿನ್ ವಹನ್ಸೇಲಾಗೆ ಅನುಶಾಸಕತ್ವ ಯಟತೆ ದಹಂ ಅಧ್ಯಾಪನೆ ಲಭಮಿನ್ ಸಿಂಹಲ ಭಾಷಾವಹ ಅಪಗೆ ವಟಿನ ಸಾಂಸ್ಕೃತಿಕ ಉರುಮೆ ಇಗನ ಗನೀಮಟ ಅವಸ್ಥಾವ ಲಭಾದೆನ್ನ ದಿದಾಸ್ ವಿಸಿಹತ ವಸರ ಸಂದಹ ನವಕ ಸಿಸುನ್ ಅತುಲತ್ ಕರ ಗನೀಮೆ ಮೇ ದಿನವಲ ಸಿದುಕೆರೆ ವೆಡಿದುರು ವಿಸ್ತರ ಸಂದಹ ಅಮತನ್ನ ಸಂಪತ್ ಪೆರೆರ ಮೌಂಟ್ ಎವ್ಲಿನ್ ಇರಿದ ದಹಂ ಪಾಸಲ್ ವಿಧುಹಲ್ಪತಿ ಬಿಂದುವಾಯ್ ಹತ್ತಲಿಸ್ ಎಕಾಯಿ ಬಿಂದುವಾಯ್ ಅಟಾಯಿ ದೆಕಾಯಿ ಹತ್ತರಾಯಿ ದೆಕಾಯಿ ಎಕಾಯಿ ತುನಾಯಿ ಸ್ಪ ಸಂವಿಧಾನೇ ದನುಂ ದೀಮಕಿ ಶ್ರೀಲಂಕಾವಟ ಇರಹಿ ವ್ಯಾಜ ಪ್ರಚಾರಕ ವ್ಯಾಪಾರ್ಯಾಂಟ ಪ್ರತಿಚಾರ ದಕ್ವೀಮ ತೇಮಾವೆ ಅಟತೆ ಸ್ಪ ವಿಕ್ಟೋರಿಯಾ ಸಂವಿಧಾನ ಅನುಗ್ರಹಾಯ್ ದಿದಾಸ್ ವಿಸಿಹಾಯ ಅಕ್ಟೋಬರ್ ಮಾಸ ವಿಸಿ ಪಸ್ವಿನಿ ಇರಿದ ಹೊಸರು ಹತ್ತರಾಯ ತಿಹಟ ಗ್ಲೆನ್ ಬೆವಲಿ ಕಮ್ಯುನಿಟಿ ಸೆಂಟರ್ ನಂಬರ್ ಹತ್ಸಿಯ ಗ್ಲೆನ್ ಬೆವಲಿ ರೋಡ್ ವಿಕ್ಟೋರಿಯಾ 3150 ಹಿದಿ ಸಂಬಂಧನೆ ಪ್ಯಾತ್ವೀಮಠ ನಿಯಮಿತ ಎಹಿದಿ ಶ್ರೀಲಂಕಾವೇ ಜನ ಸಂಹಾರ ಸಿದ್ಧೂ ಬಾವಟ ವ್ಯಾಜ ವೃತ್ತಾಂತ
1: මත පදනම්ව ඇතැම් පිරිස් විසින් සිදු කරනු ලබන අපහාසාත්මක ව්‍යාපාරයන් පිළිබඳව සමාලෝචනය කරමින් මෙවැනි අභියෝගවලට අපි මුහුණ දෙන්නේ කෙසේදයි දැනුවත් වීමට සහභාගී වන මෙන් ඔබට ආරාධනා කරමු. දේශකවරුන් කැනඩාවේ ඔන්ටාරියෝහි ලොරෙන්ෂියන් විශ්වවිද්‍යාලයේ නීති පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ සමාජික ආචාර්ය නෙවිල් හේවගේ මහතා, ස්පර් සංගීතාලයේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතා දේශනවලින් අනතුරුව ප්‍රශ්න පිළිතුරු සැසියක්ද සිදු කෙරේ. වැඩි විස්තර සඳහා අමතන්න රංජිත් සොයිසා 97 95 71 43 ගයාන්ද මෙල් 0400 306 434. අදස නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදන වල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නීවිත දිනට නොලබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලිලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල sriz@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.
3: You're listening to 92.3 FM, Radio 3ZZZ.
4: ඔබ එක්ක සිටින්නේ ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ ඉරිදා සිංහල විකාශයේ රේඩියෝ තොන් වැඩසටහන සමගින්.
5: අයුබෝවන්, මේ ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුළින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම බුදු දහමට කළ අපහාසයක් බැව් ඒකාබද්ධ විපක්ෂය පවසයි. බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජා භූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් පිළිබඳව වෛද්‍ය බසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සමාජිකයන් සිරගත කිරීම පිළිබඳව දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පවසයි. රට වෙනුවෙන් කැප වූ භික්ෂූන්, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනයට ආණ්ඩුව ගෙන යන මෙහෙයුමක් ගැන විමල් වීරවංශගෙන් හෙළිදරව්වක්. උතුරේ සියලුම හමුදා මුරපොළවල් ඉවත් කළ බැව් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසයි. කතානායකවරයාට එරෙහිව විශ්වාස භංගයක්. සෞදි අරාබියාවේ ගුවන් තොටුපළ දෙකකට ප්‍රහාර. දැන් පුවත් සවිස්තරව. පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීමට පියවර ගැනීම බුද්ධාගමට සිදු කළ දැඩි අපහාසයක් බවත්, එම ක්‍රියාව තමන් කිසිසේත්ම අනුමත නොකරන බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පවසයි. එමගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බුද්ධ ශාසනයේ පවතින සාම්ප්‍රදායික විනය නීතිවලට මුල්තැන දිය යුතු බවයි. විනය පිටකයට අනුව භික්ෂුන් වහන්සේගේ සිවුර ඉවත් කිරීමේ සම්පූර්ණ බලතල හිමුවන්නේ උන්වහන්සේ උපසම්පදාව පැවිද්ද ලැබූ අදාළ නිකායට පමණක් බවත්, බාහිර කිසිදු පාර්ශ්වයකට ඊට අයිතියක් නොමැති බවත් පෙන්වා දී ඇත. ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම් බැඳවීම හේතුවෙන් සමාජය තුළ දැඩි විරෝධයක් මතු ඇති බව සඳහන් කරන විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මගින් බුද්ධාගමට හිමිකර දී ඇති ප්‍රමුඛස්ථානය සුරකිය යුතු බවත් ආගමික කටයුතු සම්බන්ධයෙන් අත්වනුමතික ලෙස තීන්දු තීරණ ගැනීම වහා නතර කළ යුතු බවත් අවධාරණය කරයි. මේ අතර පූජ්‍ය ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ සිදුවීම අතිශය බරපතල සංකේතයක් බැව් රට රකින පරපුර සංවිධානයක් පෙන්වා දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ලේකම් කාචන්ද සිල්වා මහතා පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථාන ලබා දීම රාජ්‍ය වගකීමක් ලෙස පිළිගෙන ඇති රටක මෙම සිදුවීම බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන බවයි. භික්ෂූන් වහන්සේලාගේ මතය තමන්ගේ පාර්ශ්වයේ මතයට එකඟ නොවන විට උන්වහන්සේලාට අපහාස කිරීමත් විවේචනය කරන විට අවමන් කිරීමත් අවසානයේ රාජ්‍ය බලය භාවිතා කරමින් භික්ෂු චීවරයට පවා අත තැබීමත් වර්තමානයේ සාමාන්‍යකරණය වෙමින් පවතින බැව් ආධාර නිවේදනයේ සඳහන් වෙයි. එසේ වුවද ඥානසාර හිමියන් නීතියට ඉහළින් සිටිය යුතු බව තමන් කිසිසේත් ප්‍රකාශ නොකරන බවත් යම් පුද්ගලයෙකුට එරෙහිව අධිකරණ තීන්දුවක් ඇත්නම් එය නීතියානුකූලව ක්‍රියාත්මක විය යුතු බවත් එම සංවිධානය අවධාරණය කොට සිටි සිරදඬුවම් හිමි වී සිටින ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුතු සඳහා අධිකරණ වටල ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් අපැත්සමක් ඉදිරිපත් කොට ඇත. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී කොන ශාන්ත ජයතිලක මහසා විසින් මෙකී පැත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වද උත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අධිකරණ අමාත්‍යසේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කොට තිබේ. බෞද්ධ වෙහෙර විහාරාශ්‍රිත පූජා භූමිවලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් අනුරාධපුරයේ පූජා භූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් දේශහිතයිසී ජාතික ව්‍යාපාරයේ මාලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. මේ කටයුතු සිදුවන්නේ ඉන්දියානු අරමුදල් වලින් බවත් ඉන්දියානු රාමා කෝවිලක්ද මේ තුළට ඇතුළත් කිරීමේ අරමුණක් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. රුවන්වැලි සෑයේ මල් ආසනයින් කොට එය වටා වැටක් ගැසීමේ උත්සාහයක් පවතින බවත් ඒ සඳහා ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවත් හෙළිකරන ඒ මහතා මෙම බෞද්ධ උරුමයන් වැඳුම් පිදුම් කරන ස්ථානවලින් ඉවත් කර ස්මාරක බවට පත්කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ කර ඇති බවද අනාවරණය කොට සිටී. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට පවා කර ගැනීමට නොහැකි වූ කාර්යයක් වත්මන් රජය විසින් ඉටු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විදේශගත දෙමළ ඩයස්පෝරාව දැඩි සතුටකට පත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමනාදන් මහතා ප්‍රකාශ කරයි. ඊටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු පවුලේ සමාජිකයින් සිරගත කිරීම පිළිබඳව ඩයස්පෝරාව සතුටු වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා තවමත් ඉතිරිව සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද වහාම අත්අඩංගුවටගෙන සිරගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද කියා සිටී. මෙලෙස කටයුතු කළොත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතේ ඡන්ද ලබා ගැනීමට ආණ්ඩුවට පහසු වන ඇති බවද ඔහු විසින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් මේ රජ විසින් සිදු කරන දේශපාලන දඩයමක් සහ දෙපිට කාටු ක්‍රියාවක් බවත් පෞද්ගලිකව තමන් මෙවැනි ක්‍රියා අනුමත නොකරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කොට සිටී. උතුරු පළාතේ සිදුවී ඇති සැබෑ දූෂණ හා වංචා පිළිබඳ විගණන වාර්තා කීපයක්ම බලධාරීන්ට බාර දී තිබුණද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටින බවටද අර්ජුනා රාමනාදන් මහතා චෝදනා කොට සිටී. විශේෂයෙන්ම උතුරේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහායි පවසමින් පැය කිහිපයකට රුපියල් මිලියන 14ක් වැනි අධික මුදලක් වියදම් කර ඇති නමුදු අනෙක් පසින් විශාල වශයෙන් මත්පැන් සඳහා බාර් බලපත්‍ර බෙදා හරිමින් සිටින බවද ඔහු විසින් පෙන්වා දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා එවැනි මත්පැන් බාර බලපත්‍ර ලබාගත් බව පවසමින් ඔහු අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළද ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිදු වූ ක්‍රියාදාමයන් හෙළිවේයි පවතින බිය නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටී. රට වෙනුවෙන් කැපූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්ධනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරමංස මහතා මාධ්‍ය හමුවකදී චෝදනා කරයි.
6: බන්ධනාගාර අභ්‍යන්තර පරිපාලන රෙගුලාසිවල 216 වන වගන්තිය සහ 500 වන වගන්තිය උපුටා දක්වමින් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ සරල සිරදඬුවමක් ලක්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිය සිවුර දරාගෙන සිටීමට නීතියානුකූල අවසර හිමිවන බවයි. යම් හේකින් මේ පිළිබඳ සැකයක් පවතින්නේ නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් කොමසාරිස්වරයා හරහා රජයෙන් විමසා සිටිය යුතු බවත්, එවැනි විමසීමකින් තොරව තීරණ ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට බලයක් නොමැති බවද සඳහන් කොට සිටී. පසුගිය යහපාලන රාණ්ඩු සමයේදී මාස 9ක කාලයක් පුරා පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාරමියන් බන්ධනාගාරගතව සිටියේ දීවුන් වහන්සේ සිවුර දරාගෙන සිටි බව මතක් කළ වීරවංශ මහතා වත්මන් පාලනය යටතේ උන්වහන්සේට ජම්පරය ඇඳවීමට කටයුතු කිරීම බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ ජනතාවට සිදු කළ මහත් අවමානයක් ලෙස හඳුන්වයි. එසේම අල්ලසෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව සහ දඩයම් මන්දිර හරහා නියෝග නිකුත් කරමින් LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් නායකින්ගේ පෞලල සමාජිකින් සහ හිටපු අමාත්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද චෝදනා කරයි. මෙම මර්ධනය හුදෙක් හොරු ඇල්ලීමේ ක්‍රියාවක් නොව ප්‍රභාකරන්ගේ සහ වර්තමාන LTTE ඩයස්පෝරාවේ පරිගැනීමේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමක් බවද විවරවංශ මහතා අවධාරණය කොට සිටී. කොටි ත්‍රස්තවාදීන් පරාජය කිරීමට දායක වූ මහා සංඝරත්නය රණවිරුවන් බුද්ධංශ නිලධාරීන් සහ දේශපාලන නායකත්වයෙන් පරිගැනීමට විදේශීය බලවේග සහ බෙදුන්වාදීන්ගේ ඌමනාවට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු සිංචෝදනා කොට සිටී. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ පිරිස් දැනට පවතින ත්‍රස්තවාදයේ වැළැක්වීමෙන් පරිතත් වඩා අතිශය භයානක සහ මර්ධනකාරී නව පනතක් පාර්ලිමේන්තුවට ගෙනීමට සූදානම් වන බවත්, එමගින් සිවිල් ක්‍රියාකාරකම් මූර්තිය සමිති ක්‍රියාමාර්ග සාමකාමී විරෝධතා සහ මාධ්‍ය නිදහස පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථකථනය කර මර්ධනය කිරීමට ඉඩ සලසන බවද පෙන්වා දෙයි. උතුරු පළාතේ පවතී සියලුම හමුදා මුරපළවල් මේ පණ විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බැව් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කොට ඇත. අතීතයේදී පලාලි ඇතුළු ප්‍රධාන මාර්ග රසක යොදා තිබූ ආරක්ෂක බාධක හේතුවෙන් ප්‍රවාහන කටයුතු වලට දැඩි බාධා එල්ල වී තිබුණද වර්තමානයේ වන විට එම බාධක ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවා ඇතුළු සියලුම ප්‍රවාහන පහසුකම් යථා තත්ත්වයට පත් කර ඇති බැව් උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු කළ ආරක්ෂක මාර්ග බාධක ඉවත් කිරීමේ පියවර පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරයි. මීට අමතරව උතුරු පළාතේ ඉඩම් නැවත නිදහස් කිරීමේ ක්‍රියාවලියද කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා පැහැදිලි කොට සිටී. එහිදී අයිතිකරුවන් විදේශගතව සිටීම, මියගොස් තිබීම හෝ වෙනත් පාර්ශ්වයන් අයිතිවාසිකම් කීම වැනි මතු ඇති විවිධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ ඉඩම් කච්චේරි පවත්වමින් නිසි ක්‍රමානුකූල පටිපාටියක් ඔස්සේ අදාළ ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට පියවර ගනිමින් සිටී. තවද චෙම්මිණි ඇතුළු රටේ සියලුම සමූහ මිනිවලවල් සම්බන්ධයෙන් සිදු කරන කැණීම් කටයුතු දැනටමත් අධිකරණ අධීක්ෂණය යටතේ සිදුවන බව අවධාරණය කළ අමාත්‍යවරයා එම විමර්ශන සඳහා සජ්ජාතින්ගේ සංවිධානය හෝ අදාළ ජාත්‍යන්තර ආයතනවලින් විද්‍යාත්මක විශේෂඥ සහාය ලබා ගැනීමටද රජය කැමැත්ත පළ කර ඇති බවද පවසයි. ඒ අනුව දැනට සිදුවමින් පවතින චෙම්මිණි සමූහ මිනිවලේ කැණීම් අවසන් වූ වහාම ඊට අදාළ DNA පරීක්ෂණ සහ කාබන් කාල නිර්ණ පරීක්ෂණ නිවැරදිව හා විද්‍යාත්මකව සිදු කිරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගැනීමටද රජයේ ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව අමාත්‍යවරයා වරිදුරාත් සඳහන් කොට සිටී. වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මාලයේ කම්කුෂානී රෝහණ ධීර මහත්මිය වෙත බාර දී ඇත. කථානායකවරයාට එරෙහිව චෝදනා 50ක් මුල් කර ගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කිටුම්පත් කර ඇති අතරේට මන්ත්‍රීවරු 44 දෙනෙකුවත් සන්තබා තිබේ. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධූරයට නුසුදුසු බවට චෝදනා එල්ල කරමින් විපක්ෂය විසින් මෙකී විශ්වාසභංගය ගෙනෙනු ලැබේ. එම අවස්ථාවට විපක්ෂයේ නියෝජනයේ ප්‍රධාන සංවිධායක අජිත් පී පෙරේරා දෙමළ

0: දිනවල යෙමන දේශ සීමාව ආසන්නයේ පිහිටි අභාජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රියාද් ගීකින් කාලිට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙලෙස ප්‍රහාරයට ලක් වූ බවයි. නියමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනයේ අන්තර්ජාලයේ පුවත් ඇසුරෙනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.
1: උදෑසන 8:00 වෙලා මිනිත්තු 47ක් ඔබ සවන් දෙමින් සිටින්නේ ත්‍රිචුපල්සේ ගුවන්විදුලි ඉරිදා සිංහල විකාශයේ. වෙනදා වැඩසටහනට වඩා වෙනස් වැඩසටහනක් අද, මොකද රේඩියෝ තෝනේ ක්‍රියාත්මක වෙන ඔක්තෝබර් මාසයේ තුල මෙල්බර්න් ඌර ජීවත් වෙන ශ්‍රී ලාංකීය ඔබ සැමගෙන් අපි ආධාරෝපකාර බලාපොරොත්තු වෙනවා. ත්‍රිචුපල්සේ ගුවන්විදුලි සිංහල වැඩසටහන තවත් වසර කාලයක් දිගටම පවත්වා ගැනීම සඳහා ඔබේ ප්‍රදානයන් ලබා ගන්නට, නැත්නම් ඔබෙන් මුදල් ඉල්ලා සිටින්නට. අමතන්න මැදිරිය 94151923 අපේ කණ්ඩායම සූදානමින් සිටිනවා ඔබ ලබා දෙන දායකත්වයන්, එහෙම නැත්නම් ප්‍රදානයන් සටහන් කරගන්න. මේ සියලු මුදල් ප්‍රදානයන් රාජ්‍ය ආදායම් බදුලින් නිදහස් වෙනවා. ඒ වගේම ප්‍රජා සත්කාරක සේවාවන් උණු මේ වගේ ගුවන්විදුලි වැඩසටහන් තවත් කාලයක් පවත්වා ගෙනන්නට ඔබ ලබා දෙන ධෛර්ය ශක්තිය රජයට පෙන්වන තවත් ආකාරයක් බවට පත් වෙනවා. ඉතින් මම නැවතත් ඔබට මතක් කරනවා 94151923 අමතන ලෙසට ඔබේ දායකත්වය අපේ වැඩසටහනට ත්‍රිපල් සෙට් ගුවන්විදුලියට ලබා දෙන්න. ඉතින් අද උදෑසන විශේෂ අමුත්තන් කිහිප දෙනෙක් වැඩසටහනට සම්බන්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ත්‍රිපල් සෙට් ගුවන්විදුලි රේඩියෝ තෝන් වැඩසටහන ක්‍රියාත්මක වෙන අතරතුර විශේෂ සාකච්ඡාවන්ට ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. නමුත් අතිවිශේෂිත වූ වැඩසටහන් කීපයක් තියෙන නිසාවෙන් ඒ පිළිබඳව කතා කරන්නට අද මැදිරියට ඇවිල්ලා ඔබ කවුරුත් දන්නා හඳුන්න ශ්‍රී ලංකාවේ කඳුල වැඩසටහන ක්‍රියාත්මක කරන සොහොරු චාල්ස් තොමස්. බොහොමත්ම සෙනෙහසින් අපි ඔබ පිළිගන්නවා ඉරිදා සිංහල විකාශයට. ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: ඉතින් මොන වගේ අරමුණක් උදෙසාද මේ මෙල්බර්න් ඌරට පැමිණලා ඉන්නේ ඔබ?
2: විශේෂයෙන් මේ 17 වෙනිදා සංවිධානය වෙනවා ආදරණීය හැන්දෑවක් වැඩසටහනක් ශ්‍රී ලාංකිකය වෙනුවෙන්. මම හිතනවා ඒක ගැන අපේ මිල්රෝයි සහෝදරයා සඳහන් කරයි. ඒ අතරෙදි මෙල්බර්න් නුවරින් ශ්‍රී ලාංකිකයින් මම අවුරුදු 7කින් හමු වුණේ නැහැ. ඒ නිසා මේ ගමනේ දින කීපයක් මෙල්බර්න් නුවර රැඳිලා ඉඳලා ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වීම තමයි මගේ බලාපොරොත්තු.
1: මුලදී ඔබ බොහොම වසර ගණනකට පෙර ආතුව මටත් මුණ ගැහෙනවා.
2: ඔව්.
1: මුලින්ම පැමිණි කාලේ මගේ නිවසේදී කගිබන් වල.
2: හරි.
1: ඉතින් මෙල්රෝයි අපිට කියන්න මේ විස්තරේ.
3: ඔව්, ඇත්තටම බ්‍රදර් චාල්ස් කියන ඒ කියන අනුවර්ත නාමය, ආදරී නාමයෙන් අපි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් එයා මෙල්බර්න් වලට එනවායි කියලා කිව්වට පස්සේ අපි එයා කරන ඒ සංදර්ශනයක් ඉතාමත් ඉහළ ආකාරයෙන් නෙවෙයි, සාමාන්‍ය විදිහට ඔක්තෝබර් 17 වෙනි සෙනසුරාදා හවස 6 ඉඳලා 9 වෙනකන් ටෙම්පල් ස්ටෝ වල, ලෝව ටෙම්පල් ස්ටෝ වල අජානි සෙන්ටර් එකේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකේ තියෙන සීට්ස් ප්‍රමාණය සීට්ස් 300යි තියෙන්නේ. ඒක නිසා ඒකට රෙජිස්ටර් වෙන්න අවශ්‍යයි. ඒක කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. බ්‍රදර් චාල්ස් කිව්වා නැහැ සල්ලි අය කරන්නක් කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. යම් කිසි වොලන්ටියර්ස්ලා එක්කහු වෙලා ඒකට යන වියදමක් දෙරීමක් තමයි කරන්නේ. ඉතින් අපි හුඟක් ආදරෙන් ඒගොල්ලන්ට මතක් කරනවා. ඒ කටහඬ සංගීතය සහ සංගීත විවරණය ඒ කටහඬ තුළින් ඒ ඔබ සැමට ආස්වාදනය කරන්නට පුළුවන් ඒ සුන්දර රාත්‍රියට සම්බන්ධ වෙන්නට කියලා විශේෂ ආරාධනයක් තියෙනවා. විශේෂයෙන් කියන්නට ඕනේ ඒක නොමිලේ කරන එකක් වුණාට සීට් ගණන 300කට පමණක් සීමා කරලා තියෙන නිසා රෙජිස්ටර් වෙන්නට මාව මට මෙසේජ් එකක් එවන්න පුළුවන්. මගේ නොම්බරේ 04 042 5 223 266 04 042 5 223 266 මාව හෝ එහෙම නැත්තං ටුක්මින් සිල්වා ඉංජිනේර කෙනෙක් එයාට අමතන්න පුළුවන් 04 01 03 024
1: 024. හොඳයි, මේ ආදරණීය හැන්දෑවක්.
3: ආදරණීය හැන්දෑවක්.
1: ආදරණීය හැන්දෑවට සම්බන්ධ වෙන්නට ඔබ ඔබේ පැමිණීම සනාථ කළ යුතුයි. ඒ නිසාවෙන්ම අපි ඔබට මතක් කරනවා,

0: මෙල්රෝ සොහොයුරා කියපු ඒ දුරකථන අංක දෙකට කතා කළා. ඔබට ස්ථානයක් තියෙනවා කියන එක නිවැරදිව
1: ටිකට් එක වෙන්නේ නිවැරදිව වෙන්කරයි කියන මෙසේජ් එකක් එනවා එක්ක මගෙන්, එහෙම නැත්නම් රුක්මින්ගේ. ඒ මෙසේජ් එක තමයි ටිකට් එක වලටපත්
0: වෙන්නේ. ඉතින් මේ මම කැමති අපේ චාර්ල්ස් තොමස්ගෙන් අහන්නට මොනවද දැන් මේ දවස්වල විශේෂයෙන් වෙන්නේ. දැන් කඳුල අපිට මතකයි, දැන් ආදරණීය හැන්දෑවත් වෙනස් මොහොරවරක්.
2: ඔව් මම හිතන්නේ කඳුල වැඩසටහන විශේෂයෙන් අපි ලංකාව පුරා සියලුම ජාති බේද ආගම් බේද නැතුව එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන අරමුණෙන් අපි ක්‍රියාත්මක වුණා, විශේෂයෙන් සිංහල ගීතය පාදක කරගෙන. ඉතින් ඒ වැඩසටහනින් පස්සේ මේ වෙනකොට අපි දැන් ඔය අපි ලංකාවේ නම් ඔය දහස් ගණනින් සෙනග එකතු වෙච්ච වැඩසටහන් කරේ දිගටම. ඉතින් මට අවශ්‍ය වුණා ඒකේ ඊළඟ පියවර කුඩා පිරිස් හැටියට සෙනගම හමු වෙන්න.
0: ඔව් එකතනකොට මහා විශාල පිරිසක් එකතු කරනවට වඩා.
2: වඩා ඔව්. මොකද දැන් ඒක අපි කරලා ඉවරයි මට හිතෙන්නේ.
0: ඔව්.
2: ඉතින් දැන් මට අවශ්‍යතාවය තියෙනවා මේක. ඉතින් සමහර විට මේක අපේ ජීවිත කාලවල අපි ලබන අත්දැකීම් සහ ඒ සියලු දේත් එක්ක වෙන දෙයක්. ඉතින් මට ඊට වඩා පෞද්ගලිකව කණ්ඩායම් හමුවීම් වල වැදගත්කමක් දැනෙනවා මේ කාලේ වෙන විට. එනිසා මම මෙල්බන් වලට එනකොටත් කීප දෙනෙක් උත්සාහ කරා ලොකු වැඩසටහන් සංවිධානය කරන්න. නමුත් මම කියන්නේ මගේ අවශ්‍යතාවය මේ වෙලාවේ නම් අපි ගෙවල් වල හරි කමන්නේ කුඩා කණ්ඩායම් හැටියට මට පිරිස මුණගැහෙන එක තමයි වැදගත් කියන එක.
0: සමහර වෙලාවට අල්ලාප සල්ලාපේ දෙන්නත් හමු වෙන ඉඩකඩ වැඩි වැඩි පිරිසක් හම්බ වෙනකොට වඩා එහෙම වුණා
2: මම හිතන්නේ. මොකද මේ සම්බන්ධව දැන් මම කතා කරගෙන ගියා මිසක් මට සෙනගට සවන් දෙන්න අවස්ථාව ලැබුණේ
0: නැහැ.
2: ඔව්. ඉතින් මම හිතන ඒ කාල පරිච්ඡේදයට තමයි මම යොමු වෙන්නේ.
0: ඔව්. මා මෙතෙක් කලක් කරපු කටයුතු වල ඔබ පිළිබඳව ඔබගේ හැඟීම කුමක්ද?
2: අන්න හරි.
0: හොඳයි. ඉතින් අපි එහෙමනම් සාමාන්‍ය වැඩසටහනට පණිවිඩ දෙන්නට තිබෙනවා. ඉතින් ඔබේ මැදිරියට පැමිණෙන අද දවසේ ඉතාමත් මාගේ කොට සලකනවා අපි මේ අවස්ථාවේ. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා අහගෙන ඉන්න හැමෝම ඔබත් එක්ක එකතු වෙලා මේ කාරණාව නැත්තම් මේ කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ලැබේවායි කියලා.
2: ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා 3ZZZ ගුවන්විදුලි නාලිකාවට මේ අවස්ථාව අපිට දීපු එක.
0: හොඳයි, බොහොමත්ම ස්තුතියි. ඉතින් අපි මතක් කරනවා අහගෙන ඉන්න ඔබට, තාමත් ඇමතුවේ නැත්නම් මම තන්න 94.15.19.23 අපි සූදානමින් ඉන්නවා ඔබේ දායකත්වයේ සටහන් කරගන්නට.

0: වෙලාව උදෑසන 9ට තවත් වැඩි වෙලාවක් නැහැ. තාම මිනිත්තු දෙකක් තියෙන්නේ. ඉතින් ඔබට අපි මුලින් කිව්වා වගේම අද විකාශය වෙන්නේ TTZ ගොන් ඉදලියේ රේඩියෝ තෝන් වැඩසටහන. ඉතින් මම ඔබට මතක් කරන්න කැමතියි, ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දීලා අපිට කතා කරනවට අමතරව ඔබට පුළුවන් ඔබ හිතනව නම් ඔබට අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබා දීම ඊට වඩා පහසුයි කියලා www.3ZZZ.com.au/donate කියලා තියෙනවා. හැබැයි මහේන්ද්‍ර කිව්වා එහෙම නැති වුණත්
1: කෙලින්ම 3ZZZ.com.au එහෙම නැත්නම් 3ZZZ වෙබ්සයිට් එකට කෙලින්ම ගියපු ගමන්
0: donate කරන්න අවශ්‍ය
1: කියලා තියෙනවා. එතනින් ඉඳන් දිගටම යත හැකි.
0: මොකද අපිට වඩා මේ නුවණක්කාර ජංගම දුරකථනය අපි වෙතෙන්ට ගාන්ට අරගෙන යනවා නේද?
1: එහෙනම් ඒක ලෑස්ති කරලා තියෙනෙත් එහෙමයි. ඉතින් එකම වෙනස තියෙන්නේ ඔබ අද ඩොනේට් කරොත් අපිට ඒ විස්තර කියන්න පුළුවන් වෙන්නේ ලබන සතියේ ඔන්ලයින් වලින්. එහෙම නැත්නම් අපේ කණ්ඩායම සෑදී පැහැදී සිටින බොහෝ දෙනෙක් ඉන්නවා ඔබේ පරිත්‍යාගය සටහන් කරගන්න.
0: සජීවීව ඔබේ කටහඬ අහලා ඔබත් එක්ක පොඩි කතා බහක් දෙන ගමන් මේ සටහන් කරගත්තාම අපිත් කැමතියි. අතරම මේ මහේන්ද්‍ර මමත් සම්බන්ධ වුණේ අවුරුදු 12කට 15කටත් එහා පැත්තේද කියලා මට හිතෙනවා TZZ කණ්ඩායමට. ඒ කාලේ රේඩියෝ තෝන් වැඩසටහන කියලා කියන්නේ මෙතන ඉන්නෝ 20ක් 30ක් හෝ ඊටත් වැඩිපුර
1: ප්‍රමාණයක්. ඒක මගුල් ගයක් වගේ කියලා තමයි කියන්නේ.
0: වගේ කෑම බීම හදාගෙන කට්ටිය පිරීලා මෙතන අනිත් වැඩසටහන් වලට යන අය බලනවා මෙච්චර පිරිසක් ඉන්නවද ශ්‍රී ලංකේ කණ්ඩායම. ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ සිංහල කණ්ඩායම තමයි TZZ ගොන් ඉදලියේ හැමදාමත් පෙරමුණ අරගෙන වැඩි මුදලක්.
1: ඔව් ඒ වගේම තමයි දසුන් ආපහු අපි මතක් කරමු අපේ දුරකථන අංකය
0: 94 15 19 23.
1: ඔව් ඒ වගේම තමයි සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ මුදල් එකතු කරන්නේ අපිට වැටුප් ගෙවන්නද කියලා. මං හිතන්නේ බොහෝ අය දන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. හැබැයි අලුතෙන් ශ්‍රාවණය කරන අය හිතන්න පුළුවන්නේ. ඒකින්ද අපි මතක් කරමු භාෂා 100 ගානකින් විකාශය කරන 3ZZZ ගුවන් විදුලියේ මේ විකාශයන් ඔක්කොම කරන්නේ volunteers එහෙම නැත්නම් ස්වේච්ඡාවෙන්
0: වැඩ කරන අය.
1: කිසිම කෙනෙකුට කිසිම මුදලක් ගෙවන්නෙත් නැහැ, ගමන් ගාස්තු ගෙවන්නෙත් නැහැ, දුරකථන වලට යන වියදම් ගෙවන්නෙත්
2: නැහැ. වෙන අරුදු පහට පෙර සිදුවන බව ඔබ
1: සිටියාද?
2: නොමිලේ සැපෙන කින්දුවක්.
0: අපේ කතාවට බාධාක් වෙනව 9 හෝරාවේදී පණවිඩි කීපයක් එකතු වෙලා තිනු. ඊට පස්සේ අපි නැවතත් ඔබත් එක්ක සම්බන්ධ වෙමු.
2: ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පෞල් වලට මුදල් ඉදිරි කරමින් කින්දු හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනි. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වෙනවා. අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ. bit.gov.au/kinder වෙතින් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
3: Proud sponsor of 3ZZZ 92.3 FM.
1: ඒ වගේම තමයි දසුන් ඒ කිසිම කෙනෙකුට කිසිම මුදලක් ගෙවන්නේ නැහැ. ඇත්තටම ඔෆිස් එකේ වැඩ කරන දෙතුන් දෙනෙකුයි තව තාක්ෂණික කෙනෙකුටයි විතරයි මං හිතන්නේ පඩි ගෙවන්නේ.
0: මොකද බ්‍රෝඩ්කාස්ට් ටෙක්නීෂියන් කෙනෙක් හිතන්න පුළුවන් මේ වයර් එකක් ගහ ගන්න හැරෙන්නේ නැහැ. ඒකට විශේෂ පුහුණුවක් ඇති ලයිසන් එකක් තියෙන කෙනෙක් තමයි මේ වගේ මේ වයර් එකක් ගැහුවත් ගන්න. ඒගොල්ලන්ට විශේෂ මුදලක් ගෙවනවා. ඒ වගේම ඔෆිස් එකේ වැඩ කරන අයට නැත්තම් මේ
1: කාර්යාලයේ
0: කටයුතු කරන අයට මුදල් ගෙවනවා. ඒ හැරුණකොට අපිට ඒ කාලේ ගෙවලා තියෙනවා මුදලක් නෙමෙයි
1: දීමනාවක්
0: කියන්නේ ඩොලර් 10ක කාඩ්යක් ගන්න. ඒ කාලේ මේ ලංකාවට දුරකථනයෙන් කතා කරන් ටෙලිෆෝන් කෝස් ගන්න දුන්නා. ඒ තමයි අපිට ලැබිච්ච එක මුදල. අතින් පෙට්‍රල් ගහගෙන තියෙන වැඩ අරගෙන
1: දැන් නම් අතින්ම ටෙලිෆෝනුත්
0: කරගෙන අපි ඇවිල්ලා මේ කටයුතු කරන්නේ
1: අපේ ප්‍රජාව වෙනුවෙන්. ඒ වගේම තමයි කෙනෙක්ට හිතන්න පුළුවන් තව මොනවටද මේ හදලා තියෙද්දි මෙච්චර වීදමක් යන්නේ කියලා. අපි කෙනෙක් කවුරු හරි කෙනෙකුට මේ TZZ බලන්න ඕන නම් මේ රේඩියෝ තෝන් එක තියෙන අවස්ථාවේ පෙමිනුනොත් බලන්න පුළුවන්
0: ලබන සතියන්තයේ සහ ඊළඟ සතියන්තයේ ඉරිදා.
1: ඒ වගේම තමයි මේකේ ඉතාම නවීන විදිහට සලස්වල තියෙන ස්ටුඩියෝස් පහක් තියෙනවා. එක ස්ටුඩියෝ එක 7-8 දෙනෙකුටත් එක වතාවේ රෙකෝඩින්ග්ස් කරන්න පුළුවන්, ගුවන් විදුලි ප්‍රකාශන කරන්න පුළුවන්. ඒ වගේම මං හිතන්නේ කිලෝවොට් 50ක හරි ලොකු
0: ප්‍රමාණයක්
1: කිලෝවොට් 25ක
0: සම්ප්‍රේෂණ
1: හැකියාවක් තියෙනවා. මේ ප්‍රජා ගුවන් විද්‍යාවක් හැටියට විශාලම
0: ඔස්ට්‍රේලියාවේ තියෙන ලොකුම සම්ප්‍රේෂණ හැකියාව තියෙන ගුවන් විදුලිය වෙන්නේ 3ZZ.
1: ඒ වගේම මෙච්චර ස්ටුඩියෝස් කියන්නේ මැදිරි පහසුකම් මුත් මං හිතන්නේ වෙන කිසිම ප්‍රජා ගුවන් විද්‍යාවක නැතු ඇති.
0: මම හිතන්නේ අතිශයින්ම නිවැරදි මම මෙහෙම කිව්වොත් තමන්ගේම භූමියක තමන්ගේම ගොඩනැගිල්ලක තමන්ගේම උපකරණ ස්ටුඩියෝ සහිතව වැඩ කටයුතු කරගෙන යන එකම ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාවේ ප්‍රජා
1: ගුවන් විදුලිය. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් අපිට මේ සඳහා සහයෝගය දෙන්න කියලා.
0: ඒ වගේම දැන් මතක් කරා තව අමතර වේදන් කිලෝවොට් 25ක් හැම තත්පරයකම පුච්චනවා ඒ විදුලි බිල තියෙනවා අපිට. ඊළඟට මට මතක හැටියට ඒ කාලේ අපි මේ මොනවද කණ්ඩායමේ ඉන්න කාලේ, පරිපාලන කණ්ඩායමේ ඉන්න කාලේ වසරකට ඩොලර් ලක්ෂයකට වැඩි මුදලක් අපි ගුවන් විදුලි මේ සංඛ්‍යාතයේ සඳහා
1: ලයිසන්ස් ෆී එක ගෙවන්න ඕනේ.
0: ඊට අමතරව මේ
1: ලයිසන්ස් එකට
0: මෙතෙන්ට විදුලි බිල්, ටෙලිෆෝන් බිල්, වතුර බිල්, ගෑස් බිල්,
1: ඒ විතරක් නෙවෙයි මෙතන පැනල් එක ක්‍රියාත්මක කරන්න එන හැම කෙනෙකු වෙනුවෙන්ම බ්‍රෝඩ්කාස්ටර්ස් ලයිසන්ස් එක අරන් දෙන්න ඒ පුහුණු වීම කරන්නේ 3CCC ආයතනයේ නොමිලේ.
0: හොඳයි, ඒ කටයුතු කිව්වත් එක්ක මේ අමුත්‍යක් කෙල්ල ඉන්නව මැදිරියට. ඒ අමුත්‍යක් හැටියට නෙමෙයි, දිගින් දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නඳුනි
4: වනිගසිංහ.
0: නඳුනි වනිගසිංහ, අපි ඔබ බොහොමත්ම ආදරෙන් පිළිගන්නවා අපි වැඩසටහනට. මේ මොකද එහෙම කැමැත්තෙන් එන අය බොහොම අඩුයි. අපි මේ දැන් කාලාන්තරයක් තිස්සේ මේව කරගෙන යනවා. අර පොඩි තියෙනවා ඇම්මක්, ඒ හින්දා තමයි මේව කරගෙන යන්නේ. ඉතින් මං හිතන්නේ මුදල් ලබා දීපු කීප දෙනෙක්ගේ නම්කම් තිබෙනවා, අපි ඇයට ආරාධනා කරමු ඒ ගැන සඳහන් කරන්නයි කියලා ඉස්සෙල්ලම.
4: ඔව්, මම මුලින්ම මතක් කරන්නම් එම් ගමගේ මහත්මයා ක්‍රැගිබර්න් ප්‍රදේශයෙන් අපට ඩොලර් 100ක මුදලක් ලබා දීලා තියෙනවා. සිසිර දිසානායක මහත්මයා මවුන්ට් වැවලි ප්‍රදේශයෙන් ඩොලර් 50ක මුදලක් ලබා දීලා තියෙනවා.
0: ඉතින් ඒ සියලුම දෙනාට අපි අපේ කෘතවේදීත්වය පුද කර සිටිනවා ට්‍රිපල්සෙට් ගුවන් විදුලියේ සිංහල කණ්ඩායම වෙනුවෙන් සහ ට්‍රිපල්සෙට් ගුවන් විදුලිය වෙනුවෙන්.
4: ඊට අමතරව ඩීන් සයිඩ් ප්‍රදේශයේ වෙස්ට් වික්ටෝරියන් බුද්ධිස්ට් අසෝසියේෂන් සංගමය, විශේෂයෙන් මේක මතක් කරන්න අවශ්‍යයි, පන්සලක් වෙස්ට් වික්ටෝරියන් බුද්ධිස්ට් අසෝසියේෂන් ඩොලර් 100ක මුදලක් පරිත්‍යාග කළා තියෙනවා.
1: ඔව්, ඒ වගේම තමයි අපි ගිය සතියේ පරිත්‍යාග කරපු අපේ පරිත්‍යාගශීලීන්ගේ නම් සඳහන් කරොත් රෝහණ කරුණාරත්න මහත්මයා, සරත් රණතුංග මහත්මයා, ඒ වගේම ස්ප වික්ටෝරියා සංවිධානය, ගම්පා රත්නාවලි බාලිකා විද්‍යාලය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය, වසන්ත සහ දීපිකා යුවල, ඒ වගේම බ්‍රන්ස්වික් සිංහල ප්‍රජා සංගමය, සුමිත් සහ ශ්‍රීමාලි යුවල, ධම්මදීප භාවනා මධ්‍යස්ථානය, ප්‍රවීණා සහ විනි රිෆනෑන්ඩු දුවනියන්, ඒ වගේම නොයෙල් එයාකොන් ආයතනය, බර්නඩීන් මානෙල් මහත්මිය, අපිට ගිය සතියේ ඉරිදා ත්‍රීටිපිටිසිට ගුවන් විදුලිය පවත්වාගෙන යන පරිත්‍යාග කරා, ඒ වගේම ඊයේ සෙනසුරාදා ගුවන් විදුලිය වෙනුවෙන් සත්‍යා ජයවර්ධන, නලීන් ගුරුගේ, ලක්ෂන් පෙරේරා, රංජිත් වීරසිංහ, දේසි අරෝෂ් සහ මොහොමඩ් යන මහත්ම මහත්මීන් පරිත්‍යාග සිදු කරලා තිනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙනවා මේ සියල්ලටම වැඩිය ලොකු පරිත්‍යාග ප්‍රමාණයක් ලබා දෙයි කියලා.
0: ඔව්, දුරකථනය විවෘතයි 94 15 19 23. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ නම් www.3zzz.com.au www.3zzz.com.au ගිහිල්ලා ඔබට පුළුවන් ඔබෝ එතනින් එහාට
1: කෙලින් මේක
0: පුංචි තිරේ ඔබ එතෙන්ට අරගෙන
1: යනවා.
0: හොඳයි, ඉතින් අපි නැවත නැවතත් මතක් කරනවා අපි සූදානමින් ඉන්න ඔබේ දායකත්වය සැලටුවන් කරගන්න. මෙතෙක් ආධාර මුදල් ලබා දුන්න ඔබ සැම සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. හොඳයි, අපි තවත් ගීතයකට යනවා. ඊට පසුව මං හිතන්නේ තවත් විශේෂ කණ්ඩායමක් පැමිණලා තියෙනවා.

ගීතවත් තුනේ අසංක ප්‍රියමන්ත පීරිස්. ඉතින් නැවතත් අපි ඔබට මතක් කරනවා, තවමත් ඔබ මැදිරිය ඇමතුවේ නැත්නම් එහෙමත් නැත්නම් ට්‍රිටිවල් සෙට් ගුවන්විදුලි ඉරිදා සිංහල විකාශයේ කණ්ඩායම ඇමතුවේ නැත්නම් දුරකථන අංකය මතක් කරනවා මම 94.15.19.23 අපි වාමතන ලෙසට 94.15.19.23. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් www.3ZZZ.com.au වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ මුදල් ප්‍රදානයන් එහරහා ලබා දෙන්න. වසරෙන් වසර ප්‍රධාන රජයෙන් ලබා දෙන මුදල් ප්‍රතිපාදන කපහරිමින් තියෙන්නේ ප්‍රජා සත්කාරක සේවාවන් සඳහා. ඔබ ඒක හොඳ ආකාරවම දන්න ඕස්ට්‍රේලියාවේ කාලාතිස්සේ ජීවත් වෙනවා නම් ඔබේ පිළිබඳව හොඳින්ම දැනුවත්. ඉතින් ඒ වගේ වෙලාවක අපිට සිදුවලා තිනෝ වැඩිමනත් ඔබට ආයාචනා කරන්නට ඉල්ලා සිටින්නට ඔබේ දායකත්වය ඔබේ මුදල් ප්‍රදානයන් ලබා දෙන්නයි කියලා ට්‍රිපල් සෙට් ගුවන්විදුලි වැනි ප්‍රජා සත්කාර ගුවන්විදුලි සේවාවන් තවදුරටත් ජනතා සේවය වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් වෙනුවෙන් පවත්වාගෙන යන්නට. ඉතින් තවත් මම කිව්වා ඔබට විශේෂ වැඩසටහන පිළිබඳව ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මම. අපි එතනට යමු. එතනට යන්නට කලින් මම ඔබ ප්‍රවේශයකට අරගෙන යනවා. ඒ තුලින් මට පුළුවන් වෙයි ඔබට මේ පිළිබඳව වැඩිදුර පහසුවෙන් විස්තර කියන්නට.

0: ඉතින් මේ ගීතය ගායනා කරන්නේ මහා ගාන්ධාරව සුනිල් එදිරිසිංහයන්. මේ ගීතයේ රචනය මේ අපූරු පදවැල් අපේ ඇස් ඉස් මස් නහරවලට කිඳා බහින විදියට මේ අරුත අපේ දෙමහොපියන්ගේ වටිනකම පිය ගුණය පිළිබඳව රචනා කරලා තියෙන්නේ අපේ පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ. අද මැදිරියේ ඉන්නවා මං ඔබ වහන්සේත්, ඒ වගේම අපේ මෙත්ත විහාරේ ස්වාමීන් වහන්සේත් බොහොම සෙනෙහසින් මැදිරියට පිළිගන්න, ඒ වගේම ධනවංශ මහත්තයත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ගීතේ රචකයා අපේ කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ. ඉතින් අපි බොහොම නමස්කාර පූර්වක ඔබ වහන්සේ මැදිරියට පිළිගන්නවා. අයබෝවන්,
1: තිරුවන් සරණයි.
0: ඉතින් මේ අපි දන්නවා ඔබ වහන්සේගේ මේ ගීත රචනා ඇතුළත් පොතක් හැටියට ඔබ වහන්සේ පොත එළි දක්වන්නට නියමිතයි. ඒත් එක්කම ඒක පුංචි උත්සවයක් හැටියට තමයි මේ කටයුතු කරන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිට විස්තර කිව්වොත් මං හිතන්නේ මේ අහගෙන ඉන්න අයට තවදුරටත් වැනිමරත් දැනුවත් වෙලා මෙතෙන්ට එන්නට පුළුවන් වෙයි.
1: තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔව්දසුන් මහත්තයා අවුරුදු 15කට වැඩි ප්‍රමාණයක්, අවුරුදු 17ක විතර වගේ ප්‍රමාණයක් කාලයක් තුලා මා විසින් ලියන ලද ගීත නිර්මාණ ඇතුළත් කළා. 2025 වර්ෂයේදී නිර්මාණය 26 වර්ෂයේදී නිර්මාණය කළා රන්වැලි සෑය කියලා ගී එකතුවක්. ඇතර මේ ගී එකතුව තුළ මා මේ කාලයේ පුරාලිව ගීත 80ක පමණ ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එයින් මහාචාර්ය සනන් නන්දසිරි, ඒ වගේමයි සුනිල් එදිරිසිංහ, TM ජයරත්න, ඒ වගේමයි දිවුල්ගනේ, එඩ්වර්ඩ් චරිතා, මේ ආදී වූ ප්‍රධාන පිරිස් වගේම රෝහණ වීරසිංහ, සනන් නන්සිරි, නවරත්න ගමගේ ආදී වූ විවිධ තනුරචකයන් විසින් නිර්මාණය කරන ලද ගීත ඇතුළත් වෙනවා. මේ ගීත කෘතිය මගේ පළමු ගීත කෘතිය. මේ කෘතිය එළිදැක්වීමේ වාසනා අවස්ථාව, දුර්ලභ අවස්ථාව මෙල්බන් නුවරදී මට සිද්ධ කරන්න ලැබුණා. විශේෂයෙන්ම එළඹෙන ඔක්තෝබර් 17 දින සවස 6ට බෙන්ෂියා තියට එකේදී මේ ගී පොත එළිදැක්වීමට සමගාමීව රන්වැල් සෑය ගී සමාධිය නමින් ගීත ප්‍රසංගයක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිටිනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වශයෙන්ම 15 වසරක විතර අදාළ තුර ලියපු ගීත, විවිධ තේමා යටතේ ලියවුණ ගීත තමයි මේ ගීත කෘතිය අන්තර්ගත වෙන්නේ.
0: එතකොට දැන් අපි පොත ජනගත කිරීම සිදුවෙනවා මේ කෘතිය ඇතුළත්, සමාවෙන මේ ගීත ඇතුළත් කෘතිය ජනගත කිරීම සිදුවෙනවා. ඒ වගේම මේ ගීත රචනාවන් ගායනය කරනවා සජීවීව ප්‍රසංගයේදී.
1: ඇතරම මේ සඳහා ආරාධිත ශිල්පීන් සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම සුනිල් එදිරිසිංහයන්ගේ ගීත සහ ඔහුගේ පුත් සංකේ එදිරිසිංහයන් මගේ නිර්මාණ ගායනා කරනවා. එනිසා සංකේ එදිරිසිංහයන් මේ සඳහා ආරාධිත ගායනයට සම්බන්ධ වෙනවා. ඒ වගේමයි මගේ ගීත රසක් ගායනා කරලා තියෙනවා මනෝරි උග්ගලගේ ශිල්පිනිය. ඇයත් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඇය ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේදී මෙල්බන් නුවරදී ගී ගයන්නේ. ඒක නිසා ආරාධ ශිල්පීන් හැටියට ඔවුන් දෙදෙනා සම්බන්ධ වෙනවා. ඉන්ද්‍රජිත් මිරිහාන සංගීතයෙන් සම්බන්ධ වෙනවා. ඒක නිසා මේ අවස්ථාව මෙල්බන් නගරයේ සිටින සංගීත රසකාමී සජ්ජනයින්ට හොඳ සංවේදී සහෘද දොඩමළුවකට ඉඩකඩ විවර කරනවා. ගීතයේ අත්දැකීම් පරිසරයත් සාකච්ඡා කරමින් රස විඳින්නට අවස්ථාවක් ලැබෙනවා.
0: ඉතින් දුරකථන අංකය මතක් කරන ගමන් මැදිරිය ඔබට අමතන්නට මේ කතාබහට සවන් දෙන අතරතුර 94.15.19.23 කියන දුරකථන අංකයට අමතලා පුළුවන් ඔබේ දායකත්වය අපිට ලබා දෙන්න. ඒ අතරතුර මේ සටහන් කරගන්න ඔක්තෝබර් මාසේ 17 වෙනිදා පැවැත්වෙන්නේ සෙනසුරාදා පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා තමයි පොත දොරට වැදීම. ඊට පස්සේ මං හිතා සංගීත ප්‍රසංගය හැටියට කටයුතු සිදුවෙන්නේ
1: නෑ. 6 ඉඳලම පොත දොරට වැඩීම කියන එකයි සංගීත ප්‍රසංගයයි දෙකම එකට සමගාමීව සිද්ධ වෙනවා.
0: මම මේ නිවේදනය කිව්ව වැරදි. හොඳයි, මේ මනෝරි උග්ගලගේ මහත්මිය කිව්වට ඔබ වැඩි අහලා නැතු ඇති සමහර වෙලාවට. මම ඔබේ අවධානය අරගෙන යනවා තවත් ගීතයකට.

0: ඒ විශාරද මනෝරි උග්ගලගි. එයත් සජීවීව මේ ප්‍රසංගයට පැමිණෙන බව තමයි අපිට දැනගන්නට තියෙන්නේ. ඉතින් දැන් ගීත අහන්නට පුළුවන් පොත මේ වගේ වටිනා ගීත රචනා ඇතුළත් පොතක් ඔබට මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම මේ ගීත පිළිබඳව විමසුම සමන් දෙන්නට පුළුවන්. කොහොමද මේ පද රචනාවන් විමුණේ කියලා සමහරට ස්වාමීන් වහන්සේ පැහැදිලි කරයි අපිට ප්‍රසංගය තුළ. මම දන්නේ නැහැ මම ඔබ වහන්සේට කියන්නෙත් නැහැ. ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නයි කියලා. එදාට ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියමු අහගෙන ඉන්න අයට. තව මොන මොනවද අපිට විඳ ගන්නට පුළුවන් වෙන්නේ එදා දවසේ? ධනවංශව වනුර ධනවංශත් ඉන්නවා මැදිරි මේ වෙලාවේ. මේ කාරණේ මං හිතන්නේ ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරන්නේ.
1: ඔව් දසුන්. අපේ ස්වාමීන් වහන්සේගේ රන්වැලි සෑ ගීපදමාලා කෘතිය දොරට වැඩීමේ උත්සවය ඔක්තෝබර් 17 දා පැවැත්වෙන. ඒට සමගාමීව අපේ රන්වැලි සෑ ගී සමාධිය පැවැත්වෙන. අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳ ගොඩක් විස්තර කරා.
0: ඔව්.
1: ඉතින් ඊට අමතරව අපේ විශේෂාංග ගැන කෙටියෙන් විස්තර කරොත් එහෙම. ඔව්. ඊට අමතරව අපි ආරම්භ කරන්නේම මේ පොරතෙල් පහන් දල්වල චාරිත්‍රානුකූලව ඊට මේ සරස්වති පූජා නැටුමකින් තමයි අපේ උත්සවය ආරම්භ වෙන්නේ. ඔව් මේ ප්‍රසිද්ධ රංගායතනයකින් තමයි ඒ සිසුවියන් 8 දෙනෙක්ගේ යුක්තව ඒ මේ නැටුම් කණ්ඩායමක් ඒ අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරනවා. එය ඊට අමතරව අපේ ස්වාමීන් වහන්සේ ගීතවලට අමතරව අපේ ආරාධිත ගායන ශිල්පී සංක ඉදිරිසිංහයන් සහ මනෝරි උග්ගලගේ ඊට අමතරව තවත් ප්‍රසිද්ධ ගීත රැසක්ම ගායනා කරන එදාට විශේෂයෙන්ම නන්දා මාලිනී මාලිනී බුලසිංහල වගේ අයගේ ගීත මතකයේ රැඳුණු ගීත. ඒ වගේම අපේ සංකේදිරි සිංහයන් එයාගේ සිපියාගේ ජනප්‍රියම ගීත තියෙනනේ. ඔව්. මේ තරන් සිය මැලිද කලුල ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් වගේ ආදර ගීත
0: අහන්නත්
1: පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම බුදුගුණ ගීත, මවුගුණ ගීත වගේ පියගුණ ගීත මේ රසක් ආයනා කරනවා. අපේ ඉන්ද්‍රජිත් මිරියානගේ ප්‍රමුඛ වාදි වෘන්දය තමයි සජීව සංගීතය සපයන්නේ. ඉතින් මේක බොහොම සොඳුරු රාත්‍රියක් කරන්න අපි මොකුත් විශේෂාංග තව එකතු කරලා තියෙනවා. අපේ පාරමිතා විහාරය ඉන්නවා අපේ පාරමිතා නාට්‍ය කණ්ඩායම. ඔබට හාස්‍ය උපදවන සහ උපාසාත්මක හාස්‍ය දනවන නාට්‍ය අංගයකුත් ඉදිරිපත් කරනවා.
0: ඔව්.
1: ඒ වගේ තමයි විශේෂාංග වශයෙන් තියෙන්නේ.
0: ඉතින් ටිකට්පත් ලබා ගන්නත් කාටද කතා කරන්නට ඕනේ?
1: ඔව් ටිකට්පත් ලබා ගැනීම මේ වෙනකොට ඇත්තටම දසුන් මේ සෑහෙන ටිකට්පත් ගොඩක් විකිණලා අවසන් ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔබ ටිකට්පත් ලබා ගන්න අපිට අමතන්න පුළුවන් අපේ විහාරස්ථානයේ 9747019.2. එහෙම නැත්නම් මට කතා කරන්න පුළුවන් අනුර ධනවංශ 0469403981 චන්සිරි වීරසිංහ 0402310.91. ඒ වගේ ඔබට අපිට කතා කළ මේ පිළිබඳව ඕනෑම විස්තරයක් අපෙන් දැනගන්න
0: පුළුවන්. එහෙමත් නැත්නම් කෙළඹ විහාරස්ථානයේ
1: 0447190.2.
0: හොඳයි. එහෙමනම් ඉතින් මේ උදෑසන මැදිරියට පැමිණිලා මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. අපේ කිරිඹ සුමංගල ස්වාමීන් වහන්සේටත්, මෙත්ත විහාර ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම අනුර ධනවංශ මහතාට මේ හැරනකොට අපිට තවත් කියන්නට මොනවද තොරතුරු තිබෙන බව පැහැදිලි.
1: ඉතින් අපි ඔබ සැමට මේ ආරාධනා කරන මේ උත්සවයට එන්න කියලා අපිට මේ සඳහා නොඑක අය උදව් කරා. විශේෂයෙන් අපේ ත්‍රිත්පල්ලි සිට ගුවන් යුදලේ කැඳවුම්කරු අපේ විල්පට් සිරිවර්ධන මහතා අපිට ප්‍රවාහන පහසුකම් සඳහා සිය සම්පත් දායකත්වය ලබා දීලා තියෙනවා.
0: ඔව් මේ නැති වුණත්.
1: ඔව් අද මැදිරිය නැති වුණත් ඔව් ශ්‍රී ලංකාවේ මේ වෙනකොට හිටින්නේ. ඔව් වෙනුවෙන් අපේ බටහිර වික්ටෝරියාන ශ්‍රී ලංකා බෞද්ධ සංඝම විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉතින් මේ සොඳුරු රාත්‍රියක් හැම දෙයක්මකින්ම සම්පූර්ණ සොඳුරු සැඳෑවක් අපි සූදානම් කරලා තියෙන්නේ. අපේ සංවිධායක මණ්ඩලයේ සියලු කටයුතු මේ වෙනුවට සූදානම් කර අවසන්. ඉතින් මේ සොඳුරු රාත්‍රියට අපහාය එක්කනමින් මෙල්බන් වාසී ඔබ සැමගෙන් අපි සෙනෙහසින් යුතුව ආරාධනා කරනවා.
0: ඉතින් අපි කතා බහ කරමින් හිටියේ රන්වැලි සෑය පොත දරට වැඩීම සහ සන්වැලි සෑය ගී සමාධිය පිළිබඳව කිරඹ සුමංගල ස්වාමින් වහන්සේගේ ගී පද රචන ඇතුළත් පොත දොරට වැඩීමත්, ඒ වගේම ඒ ගී සජීවීව ඔබට සවන් දෙන්නට ඉඩකඩ ලැබෙන අවස්ථාව ධනවාස තවත් පොඩියමක් තිබෙන බව සඳහන්.
1: ඔව් අපිට ඔබගේ වටනා ගුවන් කාලය අප වෙනුවෙන් කරලා හැමදාමත් අපේ විහාරස්ථානයේ වැඩ කටයුතු වලට උදව් උපකාර කරන ත්‍රිටිපලි සිට ගුවන් විදුලිය. ඉතින් ඒ දසුන් ගජමන් මහතා ඔබටත් ඒ වගේම ත්‍රිටිපලි සිට කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් බටහිර වික්ටෝරියානු ශ්‍රී ලංකා බෞද්ධ සංගමේ විශේෂ ස්තුතිය මියස්ථාවේ පිරිනමනවා.
0: ඉතින් අපි ගෞරව සම්ප්‍රයුක්තව නමස්කාර පූර්වකව සමුදෙනව ඔබ වහන්සේලා දෙනමටත් ඒ වගේම ආදරණීයව අපේ ධනවත් සහෝරටත් බොහොමත්ම ස්තුතියි.
2: හොඳයි. ගෞරව විශේෂයෙන්ම අපේ ධනවත් මහත්තයා මතක් කළා වගේ ත්‍රිබලිසඩ ආයතනයට විශේෂ ස්තුතියක් පිරිනමන්නට ඕනි අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් මේ කරන සුවිශේෂී සත්කාරයට. ඒ වගේමයි මේ කාලය මේ ආයතනය ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔබේ ශක්තිය ඉල්ලා සිටින කාලයක්. එනිසා මෙයත් විශේෂයෙන් මතක් කරනවා රේඩියෝ තෝන් එක පැවැත්වෙන කාලය මේ. ඒක නිසා අපි අපේ ප්‍රජාවේ ලාංකේය සංස්කෘතිය ලාංකේය කලාව මේ ජනගත කරන්නට මේ නිස්සාරණාධ්‍යාශයෙන් කරන මේ කාර්යයට මෙල්බන් වාසී ඔබ සියලු දෙනාටත් ආරාධනා කරනවා ශක්තියක් වෙලා අපි අපේ හඬ ලෝකයට අරගෙන යමු කියලා.
0: ඔව් එහෙමනම් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කතා කරන්න 94 15 19 20 කතා කළ ඔබේ දායකත්වය ලබා දෙන්න අපේ ස්වාමීන් වහන්සේගේ පොත දොරට වැඩීමත් සංගීත සන්ධ්‍යාවටත් එකතු වෙනට විස්තර දැනගන්න කතා කරන්න 94 47 19 02 එහෙම නැත්නම් අඬු ධනවංශ 0469 403 981 චන්දසිරි වීරසිංහ 0402 310 91.

0: වෙලා උදෑසන 9:28. ඔබ ට්‍රිපල් සෙට් ගුවන්විදුලි ඉරිදා සිංහල විකාශය සමගිනුයි එක්ව සිටින්නේ. තවමත් ඔබ ඇමතුවේ නැත්නම් රේඩියෝ තොන් වැඩසටහනට ඔබේ දායකත්වය ලබා දෙන්න මතක් කරනවා 9:15:19 අමතන්නයි කියලා. එහෙමත් නැත්නම් www.3zzz.com.au වෙබ් අඩවියට ගිහිල්ලා පුළුවන් ඔබේ ප්‍රදානයන් අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන්නත්. ඉතින් නිරූපා, ඔබත් සූදානමින් ඉන්නවා. ආයුබෝවන්.
1: ආයුබෝවන් දස.
0: ඉතින් මේ මං හිතන්නේ මුදල් ලබා දුන් පිරිසගේ නාමලේඛනයන් තමයි ඔබ ගාව තියෙන්නේ.
1: ඔව් දසුන්, අපිට මේ වෙනකොට සෑහෙන ආධාර ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. බොහොම සතුටුයි ඒ ගැන. ඉතින් මම හිතුවා මේ කීපයක් අපි දැන් ඉදිරිපත් කරන්න කියලා. ඔව් එහෙනම් මම සූදානම් දැන් අපිට ආධාර ලබා දුන් පිරිස ගැන මතක් කරන්න. තිලක් පිරිස් සවුත් මොරෑන් වල සිට $50,000 ආධාරයක් ලබා දී තියෙනවා. ඒ වගේම එම් ගමගේ ක්‍රගිබන් සිට $100,000 ආධාරයකුත්, රංජිත් සොයිසා මහතා ඩැන්ඩිනොන් උතුර සිට $75,000 ආධාරයකුත්, නිශංක නානායක්කාර මහතා රෝවිල් සිට $52,000 ආධාරයකුත්, ඒ වගේම මනරම් පෙරේරා ක්ලයිඩ් නෝත් වල සිට $50,000 ආධාරයකුත්, වෛද්‍ය ඕවිද විපුලගුණ මහතා රොසානා සිට $250,000 ආධාරයකුත් අපිට ලබා දී තියෙනවා.
0: ඉතින් මේ ආධාර උපකාර ලබා දුන් ඔබ සැමට අපගේ බොහොමත්ම ගෞරවනීය ස්තුතිය හිමි වෙනවා. ආදරණීය ස්තුතිය. ඒ වගේම ආරාධනා කරනවා තවමත් ඔබ ඇමතුවේ නැත්නම් 9:15:19 අප අමතන ලෙසට.
1: ඔව් දසුන්,
0: හොඳයි.
1: ඔව් බොහොමත්ම ස්තුතියි. එහෙනම් මම නැවත සරයක් අපේ ආධාර කොළයා සමග පැමිණෙන්න.
0: හොඳයි,
1: බොහොම ස්තුතියි.

0: තවමත් ඔබ ඇමතුවේ නැත්නම් අපි මතක් කරනවා 94:15:23 කතා කරන්නයි කියලා ට්‍රිපල් සෙට් ගුවන් විදුලියේ ඉරිදා සිංහල විකාශයට, ඒ වගේම සෙනසුරාදා ශනිදා සාදයට, බ්‍රහස්පතින්දා රාත්‍රී ඉරසඳු වැඩසටහනට, සිංහල කණ්ඩායමේ වැඩසටහන් ත්‍රිත්වයටම ඔබේ දායකත්වය ලබා දෙන්නට 94:15:19:23 එහෙමත් නැත්නම් www.3000.com.au වෙබ් අඩවිය ඔස්සේ. මහේන්ද්‍රත් ලහි ලහියේ පැමිණෙනවා මැදිරියට. මං හිතන්නේ තවත් මුදල් සටහන් පත්‍රිකාවක් රැගෙන.
1: ඔව් දසුන්, දැන් අපේ ගුවන් විදුලියේ
0: ඔව්
1: බොහෝ දේවල් ප්‍රචාරය වෙනවානේ.
0: අනිවාර්යෙන්
1: සංගීතය, කලාව, වෛද්‍ය දේවල්,
0: ප්‍රවෘත්ති,
1: ඒ වගේම දේශපාලන සාකච්ඡාත් ප්‍රසාරණ වෙනවානේ. ඉතින් අපි හිතනවා මේ මෙල්බන් වල ඉන්න දේශපාලන සංවිධාන සංගම් වලටත් මං හිතන්නේ යුතුයකමක් තියෙනවා අපිට යම්කිසි විදිහකට ආධාර මුදලක් ලබා දෙන්න.
0: ඔව් අනිවාර්යෙන්.
1: ඔව් මොකද අපි දන්නවා අපි ගොඩක් ප්‍රචාරයන් කරනවා දේශපාලනයට සම්බන්ධ. ඒ වගේම පාසල් වල විවිධ වැඩ කටයුතු ගැන, විහාරස්ථාන වල, ඒ වගේ ගොඩක් දේවල් වල. ඉතින් කොහොම වුණත්
0: ඒ කියන්නේ බොහොමත්ම ප්‍රජා සංවිධාන, දේශපාලන හෝ වෙන්න පුළුවන් වෙනත් ආකාරයක්, නමුත් ප්‍රජා සංවිධාන වල පණිවිඩ ප්‍රජාව අතරට ගෙන ගිය ත්‍රිපසෙත්
1: ගුවන්විදුලිය. ඔව්. ඉතින් ඒ වගේ දැන් අපිට මේ වතාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ, ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ මෙල්බන් ශාඛාව අපිට පරිත්‍යාග කරලා තිනවා ඩොලර් 100ක් අපේ ගුවන් විදුලිය පවත්වාගෙන යන්න. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා පොදු ජන පෙරමුණේ මෙල්බන් ශාඛාවට මේ ආධාර මුදල ලබා දීම සම්බන්ධයෙන්.
0: ඔව්. ඒ සිංහල වැඩසටහන් ත්‍රිත්වයේම ස්තුති හිමි වෙනවා ඒ කණ්ඩායමට. ඒ වගේම තවත් කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන්ට පුළුවන් 94:15:19:23 කතා කරලා ඔබේ දායකත්වය ලබා දෙන්න.
1: ඒ වගේම තමයි අපේ ගුවන් විදුලි විකාශය ප්‍රචාරය වෙන්නේ ඉරිදා පැය දෙක විතරක් නෙවෙයි, සෙනසුරාදා, ඒ වගේම බ්‍රහස්පතින්ද ප්‍රචාරය වෙනවා. ඉතින් මේ ඕනම වැඩසටහනක් වෙනුවෙන් ඕනෑම වැඩසටහනකදී තමන්ගේ පරිත්‍යාගය කරන්න පුළුවන්.
0: ඉතින් නැවතත් අපි මතක් කරනවා 94:15:19:23 තවමත් ඔබ ඇමතුවේ නැත්නම් අමතන්නයි කියන මතක් කිරීම අපි කරනවා. මොකද මේ ඔබේ වැඩසටහන, ඔබේ දායකත්වය වැඩසටහනට ඇවසි කාල සීමාවක තමයි ඔක්තෝබර් මාසයේ ට්‍රිපල් සෙට් ගුවන්විදුලියේ රේඩියෝ තෝන් වැඩසටහනට වෙන්කොට තිබෙන නිසාවෙන්. තවමත් ඇමතුවේ නැත්නම් 94:15:19:23 ට්‍රිපල් සෙට්.

තාමත් ඇමතුවේ නැත්නම් 94 15 19 23 ඒ ට්‍රිපල් සෙට් ගොඩදෙදුලියේ වැඩසටහන් ත්‍රිත්වය වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දෙන්නට ඔබට ඉඩ කඩ ලැබෙන අවස්ථාවක්.

0: පණ්ඩිත අමරදේවයන් සමගින් උමාරියා සිංහවංශ ගීත ගායනා අතරතුරේ මෙදිරියට පැමිණියා ඔබ අප කවුරුත් දන්නා හඳුන සිසිර දිසානායක. ආයුබෝවන් සිසිර.
1: ආයුබෝවන් දසුන්.
0: ඉතින් ඔබත් මම හිතන්නේ මේ අපිට ආධාර ලබා දුන්න හිතවතෙක්ගේ නමක් හෝ නම් කීපයක් අරගෙන ඉල්ලින්න.
1: කලින් නම් කියගුණ අනිත් ඒවා දැනට එක අපේට ශ්‍රවණය අපේ රේඩියෝකට සවන් දෙන හිතවතියක් කතා කරා. මවුන්ට් වැලි ප්‍රදේශයෙන් ඇය නම සඳහන් කරන්න එපා කියලා කියපු නිසා මං ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ. ඩොලර් 125ක මුදලක් දැනට ලබා දීලා තියෙනවා.
0: ඉතින් ඔබට බොහොමත්ම ස්තුතියි. නම නොදන්නවා වුණාට ඔන්න ඔබට තමයි අපි ඒ ස්තුතිවන්ත වුණේ.
1: ඔව්, තවත් දෙකක් අපිට ලැබුණ ආධාර කරපු අයගේ නම් ලක්මැදුර ෆවුන්ඩේෂන් එකෙන් රැගී බර්න් වල ඩොලර් 50ක මුදලක් ආධාර කරලා තියෙනවා. ඒ වගේම කපිල මාපා ඇට්වුඩ් ප්‍රදේශයෙන් තවත් ඩොලර් 50ක් ආධාර කරලා තියෙනවා.
0: කපිල මාපා ඇට්වුඩ් වෙන්න බෑනේ, මැදිරිනේ මේ වෙලාවේ ඉන්නේ.
1: එහෙම දේවල්
0: නෑ. ශාන්ත සුභසිංහත් මැදිරි ඉන්නේ මේ වෙලාවේ.
1: එහෙම දේවල් වෙනවා. ඒක තමයි මේ මට දුන්නේ මේක
0: කියන්න කියලා. හොඳයි, ඔබ තවමත් ඇමතුවේ නැත්නම් ඔබට පුළුවන් 94යි 15යි 19යි 23ට කතා කරලා ඔබේ දායකත්වය 3666 ගොනුදුලේ සිංහල වැඩසටහනට ලබා දෙන්නට.

0: අපි නැවතත් මතක් කරනවා දුරකථන අංකය 94.15.23 ඔබට ඉඩකඩක් නැත්නම් අපිත් එක්ක දුරකථනයෙන් කතා බහ කරන්නට අපි ආරාධනා කරනවා. www.3000.com වෙබ් අඩවියට ගිහිල්ලා ඔබේ ත්‍යාග ප්‍රදානයන් නැත්නම් මුදල් දායකත්වය ලබා දෙන්නයි කියලා සිංහල වැඩසටහන් ත්‍රිත්වයට.
1: මහේන්ද්‍ර, ඔව්, ඒ වගේම අපි නැවතත් මතක් කරමු අපේ ගුවන් විදුලිය පවත්වාගෙන යන්න මේ වතාවේ උදව් උපකාර කරපු සමිති සමාගම් සහ විහාරස්ථාන සම්බන්ධයෙන්.
0: ඔව්.
1: එතකොට පළවෙනිම අපිට මතක් වෙනවා ගිය සතිය අපිට ආධාර උපකාර කරා ධම්මදීප භාවනා මධ්‍යස්ථානය. ඒ වගේම අද උදේ අපිට ආධාර උපකාර කරා වෙස්ට් වික්ටෝරියන් බුද්දිස්ට් ඇසෝසියේෂන් ඩීන් සයිඩ් වෙලින්.
0: ඔව්. පාරමිතා බෞද්ධ විහාරස්ථානය.
1: බෞද්ධ විහාරය.
0: එහෙම නැත්නම් බටහිර වික්ටෝරියානු බෞද්ධ
1: සංගමය. ඔව්. ඉතින් ඒ වගේම තමයි මේ අනිත් වෙළඳ ව්‍යාපාර හැටියට ගත්තොත් නොයෙල් එයාකොන් සියලුම වායු සමීකරණ සහ දැන් වෙනකොට හීටිනුත් එක්ක වායු සමීකරණ කිව්වම
0: වායුව සමනය කිරීම ඔබට කැමති විදිහට වායු හදාගන්න.
1: ඔව්. ඉතින් දැන් තියෙන නොයෙක් රිබේට් ප්‍රෝග්‍රෑම් එක ඒව කරගන්න යන්න පුළුවන් තැනක් තමයි නොයෙල් එයාකොන් දැන්ඩිනොන් වල.
0: විශ්වාසවන්ත සේවය.
1: විශ්වාසවන්ත සේවය. ඔව්. එතකොට නොයෙල් එයාකොන් වලින් ව්‍යාපාරයක් හැටියට අපිට උපකාර කරලා තියෙනවා.
0: වසර ගණනාවක් තිස්සේම ඔවුන්ගේ දායකත්වය අපිට ලැබෙනවා. ඒ පිළිබඳව සඳහන් කළ යුතුයි.
1: ඒ වගේම අපේ ජාතියේ ස්වෛරීත්වය වෙනුවෙන් හැමදාම සටන් කරන ස්පර් වික්ටෝරියා.
0: ඔව්.
1: ඒ වගේම ගම්පහ රත්නාවලී බාලිකා ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය. ඒ වගේම බ්‍රන්ස්වික් සිංහල ප්‍රජා සංගමය. ඒ සංගම් අපිට ගිය සතියේදී
0: මෙතෙක් ලබා දීලා තියෙනවා. අපි ආරාධනා කරනවා මෙතෙක් ඔබට මගහැරි තිබුණා නම් කතා කරන්න 94.15.19.23 ගොඩවදින්න www.3000.com.au වෙබ් අඩවියේ.
1: ඔව්. ඒ වගේම තමයි අද අපිට පරිත්‍යාග සිදු කරලා තිනවා ලක්මැදුර ෆවුන්ඩේෂන් එක. අපි මං හිතන්නේ ඒක නොදන්න කෙනෙක් නැහැ.
0: ලක්මැදුර පදනම කරගෙන ගිය ප්‍රජා සත්කාරක සේවාවන් අති රාශියක් තිබුණා. නමුත් මේ වෙනකොට මෙල්බන් නුවර ප්‍රජා සත්කාරක සේවාවන් වලට වඩා තියෙන වෙන වෙන සේවාවන්. ඉතින් ඒ පිළිබඳව අපි වැඩිදුර විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඔබ කිව්වා වගේ ලක්මැදුර පිළිබඳව මිනිසුන්ගේ මනසේ බොහොමත්ම ගැඹුරට තැම්පත් වෙලා තියෙන්නේ ඒ කරපු ප්‍රජා සත්කාරක සේවාවන් කටයුතු හින්දා.
1: ඒ වගේම තමයි මේ වෙනකොට පොදු ජන පෙරමුණ මෙල්බන් ශාඛාවත් අපිට පරිත්‍යාගයක් කරලා තියෙනවා.
0: ඔබ සම සියලුම දෙනාට ආරාධනා කරනවා ඉඩකඩක් ලැබුණේ නැත්නම් අමතක වෙලා තිබුණා නම් මතක් කරගෙන හැමතුමත් දෙන්න 94.15.19.23 එහෙමත් නැත්නම් www.3000.com.au වෙබ් අඩවියට ගොඩවදින්නයි කියන
1: ඒ වගේම තමයි දසුන් අපේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාවට අපි මතක් කරනවා තමන්ට මේකෙන් අපේ ගුවන් විදුලිය පවත්වාගෙන යන්න ප්‍රජා සේවාවට උදව්වක් කරනවා වගේම තමන්ගේ ටැක්ස් වලටත් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් මේ කරන පරිත්‍යාගයන් ටැක්ස් එක්සෙම්ෂන්ස්. ඒ වගේම තමයි තමන් සම්බන්ධයේ ප්‍රචාරයකුත් ලැබෙනවා.
0: අනිවාර්යෙන් ඒ ප්‍රචාරය ලැබෙන්නේ පොදු ඕස්ට්‍රේලියානු ජන ප්‍රජාවට නෙමෙයි ශ්‍රී ලංකීය හඬට සවන් දෙන ශ්‍රී ලංකීය ප්‍රජාව තුළ පමණයි.
1: ඔව්.
0: ඒක තමයි වැදගත් ඔබට අවශ්‍ය.
1: ඔව්. ඉතින් ඔබ සියලු දෙනාටම මේ පරිත්‍යාගයෙන් සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා.

යන්න දුරකථනය අසලට 94.15.19.23 අංකය අමතන්න ඔබේ ප්‍රධානය ලබා දෙන්න කියන මතක් කිරීම අපි කරනවා ඔබට. මොකද ඒක වැදගත් මෙවන් ප්‍රජා සත්කාරක සේවාවන් තවදුරටත් පවත්වාගෙන යන්නට. එමත් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ www.3000.com.au වෙබ් අඩවිය ඔස්සේ

0: උදෑසන 9 පහ වෙලා මිනිත්තු 50යි තත්පර 51යි. තවත් හරියට මිනිත්තු 9 කාල සීමාවක් අපි ඔබත් එක්ක රැඳිලා ඉන්නවා. නමුත් අපි මතක් කරනවා 94යි 15යි 19 විස්තුනට තවමත් ඔබ ඇමතුවේ නැත්නම් අමතන්නයි කියන කාරණේ 94යි 15යි 19යි 23 අපි බලාගෙන ඉන්නවා ඔබ අප අමතන තුරු.
1: ඔව් ඒ වගේම තමයි කවුරු හරි අසන්නෙකුට අපි මැදිරියේ නැති වෙලාවක තමන්ගේ පරිත්‍යාය කරන්න හිතුනොත් කරන්න තියෙන පහසුම ක්‍රමය තමයි කෙලින්ම යන්න 3EEE.com.au කියන වෙබ් අඩවියට. ඒකේ පළවෙනි පිටේම ලෝඩ් වෙන්නේ ඩොනේට් කියන බැනර එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔබගේ විස්තර ඇතුල් කරන්න තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණය තමයි ඒකෙදි ප්‍රෝග්‍රෑම් එක සිංහල කියන එක අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න ඕනේ.
0: එහෙම කරන්න ඔබ කැමති නම්.
1: නෑ එහෙම නැතුව ඒක යන්න
0: කරන්න බෑ. ඒක නම සඳහන් නොකර ඉන්නා වගේ ඒක කරන්න බෑ.
1: නම සඳහන් නොකර ඉන්න කැමති අසන්නෙකුට පුළුවන් නම සඳහන් නොකරන්න කියලා ටික එකක් දාන්න පුළුවන්. හැබැයි Tamange විස්තර ලියන්න ඕනේ මොකද මේක
0: ගෙවීම කරෙන්න ඕනේ.
1: හැබැයි Tamange නම සඳහන් වෙන්න හොඳ නැත්නම් ඒක Tamanට
0: ඔප්ෂන් එකක් තියෙනවා.
1: ඔප්ෂන් එකක් තියෙනවා Tamange ඊමේල් එක දාන්න තියෙනවා ඔප්ෂන් එක දාන්න තියෙනවා. ඒක දාලා ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් විස්තර දාන්න පුළුවන්. CVC නම්බරේ දාන්න නැහැ. ඒකින්ද බය වෙන්න තියෙන කාරණා තත්ත්වය.
0: කාටවත් ඔය දත්ත හොරකම් කළා මුකුත් කරගන්න බෑ.
1: මේ ඒ විදිහට පුළුවන් Tamanටම මේක ගෙවලා එතකොට අපි ලබන සතියේදී ඒ විදිහට අපිට මුදල් බැර කරපු පරිත්‍යාග කරපු

0: ඔබගේ නම් පිළිබඳව සඳහන්
1: කරනවා.
0: ඉතින් ට්‍රිපල් සෙට් ගොන්නුදුලේ ඉරිදා සිංහල විකාශයේ ට්‍රිපල් සෙට් ගොන්නුදුලේ ශනිදා සිංහල විකාශය වගේම ඉරිදා ට්‍රිපල් සෙට් ගොන්නුදුලේ බ්‍රහස්පතින්දා රාත්‍රී සඳතර විකාශයේ සහ ශනිදා, ඒ කියන්නේ ශනිදා සාදය, මේ වැඩසටහන් ත්‍රිත්වයටම ඔබේ දායකත්වය ලබා දෙන්නට නම් ඔබ කතා කළ යුත්තේ 94.15.19 94.15.19 එහෙම නැත්නම් අර මහේන්ද්‍ර කිව්වා වගේ වෙබ් අඩවියට ගොඩ වෙන්න www.3zzz.com.au වෙබ් අඩවිය ඔස්සේ ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්.

ඔබ ඇවිදින්. තවමත් ඔබ ඔබේ ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ඔබේ දායකත්වය ලබා දුන්නේ නැත්නම් අපි මතක් කරනවා 94.15.19.23 දුරකථන අංකයට කතා කරලා ඔබේ දායකත්වය ලබා දෙන හැටියට ත්‍රිජපල් සෙට් ගුවන්විදුලියේ සිංහල වැඩසටහන් වලට ඔබේ දායකත්වය ලබා දෙන්නට.

0: ඉතින් ඔබගෙන් සමුගෙන යනට තවත් හරියට මිනිත්තු 3ක කාල සීමාවට ළඟාවෙමින් ඉන්නවා. අද දවසේදී අපිත් එක්ක එකතු වුණ අයත් ඒ පිළිබඳව සඳහන් කරන්නට මහේන්ද්‍ර සූදානම්.
1: ඔව්. ඊට ඉස්සෙල්ලා ඇත්තටම අපිට තවත් පරිත්‍යාගයක් පැමිණා ජානක වීරතුංග මහත්මයා ක්‍රෙගි බර්න් ඉඳන් ඩොලර් 50ක් පරිත්‍යාග කළා තිනවා. ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිත් සමග අද එකතු වුණා නදුනේ වනිගසිංහ, ශාන්ත සුභසිංහ, කපිල වංශතිලක, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න, කුමාර දිසානායක, සිසිර දිසානායක, ඔව් ඒ වගේම මම මහේන්ද්‍ර කාලිංග මුදලි,
0: මම දසුන් ගජමන්. ඒ වගේම මේ සියලුම කටයුතු වල සම්පාදක කාර්යය සිදු වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන වුණත් මහේන්ද්‍ර මම කියන්නට ඕන අපේ විල්ෆ්‍රෙඩ් සිරිවර්ධන. ඉතින් වැඩසටහන ඉදිරිපත් කරන්නට මම එකතු වුණා මෙල්බන් නුවරින්, ඒ වගේම මහේන්ද්‍ර එකතු වුණා උදෑසන පැමිණියා මටත් කලින් මම පරක්කු වෙලාවේ. ඉතින් ලබන සතියේත් රේඩියෝ තෝන් වැඩසටහනෙන් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. අපි මතක් කරනවා 94:15:19 කතා කරලා ඔබේ දායකත්වය ලබා දෙන්න. එහෙම නැත්නම් වැඩසටහනෙන් පස්සේ මහේන්ද්‍ර,
1: වැඩසටහනෙන් පස්සේ ඔබට පුළුවන් www.3tripleset.com.au කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඩොනේට් කියන බැනර එක ක්ලික් කරලා ඔබේ පරිත්‍යාගය කරන්න. මට ඇත්තටම පොඩි වැරදීමක් වුණා. ඔබ අපිට ක්‍රෙඩිට් කාඩ් අංකය දෙනකොට අපි CVC නම්බරේ ඉල්ලන්නේ නැහැ. හැබැයි ඔන්ලයින් ඒ ගෙවීම කරනකොට CVC නම්බරේ දාන්න වෙනවා. මට පොඩි පැටලවීමක් සිද්ධුනේ. ගෙන සමාව වජනය කරනවා.
0: අපි අද සජීව වැඩසටහනක් කරන්නේ බොහොම අපහසුයෙන් අමාරුවෙන් මේ සියලුම දෙනාත් එකතු කරගෙන සම්පත්දායකත්වය කරගෙන ඔබට ගෙනෙන්නේ. ඉතින් හරියටම ලබන ඉරිදා උදෑසන 8ට ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්න අපි ඔබගෙන් සමු ගන්නවා. ඉතින් මේ ගත වෙන සතිය ඔබට සියලුම
1: දුක්දායක සතියක් වේවා.
0: දුක් රෝගාතුර බවින් තොර සතුටුදායක සතියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ අපි තෝරාගත්තා ක්ලැන්ස් විජේවර්ධන ගායනා කරන මේ ගීතය. ඉතින් ලබන ඉරිදා උදෑසන හරියටම 8ට හමු වෙමු. ආයුබෝවන්.